ඔයා මුණේ පිස්සුද?

0: මෝනිින් දම්වෙලා උදේ හයයි විනාටයකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස් ඩීල් එක ඉන්දන පිරිමැස්වේ ප්‍රමුඛාවන බජාජ් CT100 හා ප්ලටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසිං. පහසු ලීසිං වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනස් අද මෙන්න අදමාරන් යන්න අමතන්න 01144 700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: බෙල්ලන්විල වෙඩි තැබීමකින් නායක මරුට බත්තල වෙඩි තැබීමේ සැකකරුවන්ට රැඳවුම් නියෝග පොලිස් විශේෂ කාර්ය බලකායට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ් ජනපති මන්දිරවල නවාතැන් ගැනීම ගැන පැහැදිලි කිරීමක් ඉරානය ඇමරිකාවේ වාණිජ නෞකා 16ක් අවහිර කරයි
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: සියත සතියන්ත

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒව කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා හරි පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේ සමහර විශ්වාසවන් එන්නේ නෑ.
5: අධිකරණයේ ස්වාධීනත්ව විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75ක් කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
10: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768832444. සීතා, හදවත් දිනු, හිතවත්කම.
11: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
15: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නම්යිකම

0: 0.714151 වට්ස්ඇප් කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය. දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: කැපුව නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් දාලා.
4: ඇරලාහමි?
3: ඇහුන් නැද්ද මං කියපුවා?
4: නෑ නෑ අහන් හිටියේ.
3: මොනවද අහන් හිටියේ?
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
3: හෑ?
4: ඔහුරාලාහමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත.
0: සතියේ දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
1: අනුග්‍රහය.

0: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
1: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩගෙන වැඩකාර කියලා. ඔයාලා මේ වගේ අලුත් දෙන්නවද?
2: මොකද මේ වගේ කියන්නේ?
0: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
3: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
4: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
0: සියත සතියක්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බෙල්ලන්විල වෙඩිතැබීමකින් අය කුමරුට. බත්තල වෙඩිතැබීමේ සැකකරුන් රැඳවුම් නියෝග. පොලිස් විශේෂකාර බලකායට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ්. ජනපති මන්දිරවල නවාතැන් ගැනීම ගැන පැහැදිලි කිරීමක්. ඉරානය ඇමරිකාවේ වාණිජ නෞකා 16ක් අවහිර කරයි.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Amathanna 0.11.7.888.666.
1: බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 55 හැවිරිදි අවන්හල් හිමියෙක්. ඔහු කළුපෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර වත්තල කදිරාණ පල්ලිවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවටගත් පිරිමි පුද්ගලයෙකුට සහ කාන්තාවකට රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. දින හතක් ඔවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. ඔවුන් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මේ අතර නීති විරෝධී ලෙස බෝට්ටුවකින් ධනුෂ්කොඩි වෙත පැමිණ සිටියදී අත්අඩංගුවටගත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව පොලිසිය සඳහන් කළා. ඉන්දිය වෙරළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 30 සහ 31 යන වයසල පසුවන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. පසුගිය බ්‍රහස්පතින්දා වත්තල ප්‍රදේශයේ සිදු වෙඩිතැබීමට මොවුන් සම්බන්ධ දැයි පරීක්ෂා කිරීම සිදු කරන බවයි පොලිසිය පැවසුවේ. කිලිනොච්චිය ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන්ගේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් 9 දෙනා ලබන 28 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. මොක්කප්පන් ප්‍රදේශයේ අක්කරයන් ආරක්ෂිත එලිපෙහෙලි කරන බවට තොරතුරු ලැබී තිබුණේ අඩවි වන නිලධාරී කාර්යාලයේ වෙතයි. එරුවෙම කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන් පිරිසක් සිද්ධි ස්ථානයට ගොස් තිබුණා. එහිදී නිරීක්ෂණය වී ඇත්තේ JPC යන්ත්‍රයක් යොදාගෙන 12 දෙනෙකුට ආසන්න පිරිසක් රක්ෂිත එලිපෙහෙලි කරමින් සිටින බවයි. එහි සිටි පිරිස නිලධාරීන්ට පහර දෙමින් කලාකාරී ලෙස හැසිරී තිබුණා. ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා අහසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇත්තේ පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන් විසින්. පහර දීබලින් තුවාල ලැබූ පොලිස් විශේෂකාර බලකාය නිලධාරීන් 4 දෙනෙකු ඇතුළත් කර ඇත්තේ කිලිනොච්චිය රෝහල වෙතයි. එම ස්ථානයේ තිබූ JPC යන්ත්‍රයේද සිය බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වාර්තාවන බව කොළඹ රිච්චවිහාරයේ ළමාරෝහලයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක් වෙමින්.
4: දැනට පොදුවේ අපිට වෛරස් සම්බන්ධ වුණ විදිහට ඉන්ෆ්ලුවෙන්සා රෝග තත්ත්වයේ සහ ඊට අමතරව පසුගිය දිනවල තිබ්බා මෙනින්ජයිටිස් තත්ත්වයක් දිවයිනේ තැන් කිහිපයක. නමුත් ඒ තත්ත්වය දැන් බොහෝ දුරට පාලනය කරලා තියෙන්නේ. රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය ඉතාම අවමයි. ඒත් එක්කම අපිට වාර්තා වුණා හෑන්ඩ් මවුත් ෆුට් ඩිසීස් කියන රෝගය. ඒකත් දැනට ඒ වාර්තා වුණ රෝගීන් ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. දැනට බහුලවම වාර්තා වෙන්නේ ඩෙංගු රෝගීන් සහ කුඩා ප්‍රමාණයක් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්.
1: ඩෙංගු රෝගයේ පැතිරියාම සිදුවන බැවින් දරුවන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස කොළඹ රිච්චාරයා ළමාරෝහලයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර දැනුම් දී සිටිනවා.
4: උණ රෝගයේ පවතිනවා නම් පැය 24කට වඩා පවතින උණ රෝගයේ තියෙනවා නම් ඉතින් වෛද්‍ය අවවාද ලබා ගැනීම සුදුසුයි සහ වෛද්‍යවරයා තීරණය කරනවා විවිධ රෝගී තත්ත්වයන් එක්ක විශේෂම උණ සහ ඒ දරුවාගේ තත්ත්වය බලලා රුධිර පට්ටිකා ප්‍රමාණය වගේව බලලා ඒ දරුවා ඇතුල් කර යුතු රෝගියෙක්ද එහෙම නැත්නම් ඇතුල් නොකර ඒ දරුවාට ප්‍රතිකාර කරන්න පුළුවන්ද කියන එක ඒ තීරණය වෛද්‍යවරයා ගනි. ගෙදර දවස් ගණන් ඉඳලා අපි කියන්නේ අර ගොඩවෙදකම් නැත්නම් අද්භේත් කරලා තමන්ගේ වටිනා කාලය සහ දරුවා අපිට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට තිබෙන කාලය නාස්ති නොකර ඉක්මනින් වෛද්‍යවරයෙක් සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් රජයේ වෛද්‍යවරයෙක් ගාවට රැගෙන එන එක ඉතාම වැදගත්.
1: ඩෙංගු මරණ 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාවු ඩෙංගු රෝගීන් ගණන 80,905ක්. ජුලි මාසයේ පමණක් රෝගීන් 25,530ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ.
5: ගම්පහ ප්‍රදේශයෙන් තමයි වැඩිපුරම රෝගීන් වාර්තා වෙන්නේ. විශේෂයෙන් කොළඹ ගත්තාම කොළඹ RD ප්‍රදේශය සහ මහනගර සභාව වෙන වෙනම අපි දත්ත ගන්න. ඉතින් ගම්පහ ප්‍රදේශයේ විශේෂයෙන් බියගම, කැලණිය, මහර, වත්තල ඒ වගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා.
1: නැගෙනීර පළාතේ සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක දිවා කාලයේ මිනිස්සුරුවට දැනෙන උණුසුම ඉලියා හැකි බව කාලුකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ බෞනියාව දිස්ත්‍රික්කවල උණුසුම ඉලියා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අධික උණුසුම් සහිත කාලගුණයේ හමුවේ ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි සඳහන් කළේ.
6: වැඩවීම් තුළ ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, නිවෙස් තුළ සිටිනම් වැඩිහිටි සහ රෝගී පුද්ගලයන් පිළිබඳ දැඩි අවධානයෙන් සහ සැලකිල්ලෙන් පසුවීම, වාහන තුළ සිටිනම් විශේෂම කුඩා ළමුන් වාහන තුළ තනියම රඳවා නොයන ලෙස ඉල්ලීමක් කරනවා කාලගුණ වාර්තාව අනුව. එරිමහනේ සිටිනම් අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම ඉතාමත් වැදගත් වෙනවා. සෙවන ඇති ස්ථානවල රැඳීම ඉතාමත් වැදගත් වෙනවා. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඇඳුම් පිළිබඳ අවධානය යොමු කරන්න, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරීම ඉතාමත් වැදගත් වෙනවා.
1: ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයේ නවාතැන්ගෙන නොමැති අතර එය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුතක් බව ජනාධිපති මාධ්‍යංශයේ පවසනවා. එම අංශයේ සඳහන් කළේ 2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල විවිධ පුද්ගලයන් 3089ක් නවාතැන්ගෙන ඇති බවට පුවතක් පළ වී තිබූ බවයි. 2025 වර්ෂයේදී ජනාධිපති මන්දිර පරිශ්‍රවල පවතින වෙනත් ගොඩනැගිලිවල ආරක්ෂකංශයේත් මාධ්‍ය සහ අනෙකුත් අංශවලත් නිලධාරීන් රාජකාරීමේ අවශ්‍යතාව වෙනුවෙන් විවිධ අවස්ථාවල නවාතැන්ගෙන තිබුණා. එම නිලධාරීන් කිසිවෙකු ජනාධිපති මන්දිරවල නවාතැන්ගෙන නොමැති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. දිට්ඨෝ සුලිකුණාටුවෙන් පීඩාවට පත්වුවන්ට නිසි පරිදි සහන සැලසීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
7: ඒ දිට්ඨෝ සුලිකුණාටුවත් එක්ක දේශපාලඥයෝත්තාවක් උණාටුවක් වගේ අරක දෙන්නම් මේක දෙන්නම් කියලා මොනවද කරේ? කිසිම දෙයක් කරේ නැහැ. දුකටපත් වුණු ජනතාව හමු වෙන ඒවා සමාජ මාධ්‍යවල දාලා, ඒ පින්තූරත් එක්ක ලස්සන බොහොම ගාම්භීර සින්දුත් දාලා, අර දේශපාලඥයාත් මේකප් ටිකකුත් දාගෙන මහා ලොකු පොරක් කියලා පෙන්නඳ වීඩියෝ හදහද දානවා. දිට්ඨෝ සුලිකුණාටුවෙන් විපතටපත් වුණු ජනතාව එතනමමයි.
1: ආණ්ඩුව රටේ නීතියට බලපෑම් කිරීමට උත්සාහ දරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ කියා සිටියේ.
8: නීතිඥ සංගමයත් එක්ක නිකන් අනවශ්‍ය ගැටුම් මදාගෙන, ඒ වගේම නීතිඥ සංගමයට පාර්ලිමේන්තු වර ප්‍රසාදවලට මුවාවලා මඩ ගහලා ආණ්ඩුව මේ ගෙන යන වැඩේ ගොඩදා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මං හිතන්නේ අමාරු වැඩක්, කෙරෙන්නේ නැති වැඩක් කියන එක ආණ්ඩුවට මම මතක් කරන්න කැමතියි. මොකද මේ වන විට මේ ආණ්ඩුව ජනතා පරමාධිපත්‍යට පයින් ගහලා, ස්වාධීන අධිකරණ පද්ධතියට පයින් ගහලා මේ නිකරු විනිශ්චයකාර්තු මල්ලත් ඉල්ලපු නැති වර ප්‍රසාද දෙන්න
1: ආණ්ඩුව ජනමතයට එරෙහිව ක්‍රියා කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමාන් සඳහන් කළේ.
9: පොහොට්ටුවේ ඉන්න ඔක්කොම ආරක්ෂා කරානේ කේලියව, අන්තිමට කේලිය අද වැරදිකාරයෙක් වෙලා ඉන්නවනේ, අයිරේ ගියානේ. ඒ වගේ මෙතුමන්ලා කිව්වේ අපි එහෙම කරන්නේ නැහැ, අපේ එකෙක් වැරදි කරත් අපි එළියට දානවා කියලා තමයි මෙතුමන්ලා ජනමතේ හදලා ඒ මැන්ඩේට් එක ගත්තේ. නමුත් අද ඒ මැන්ඩේට් එකට විරුද්ධව ඒගොල්ලෝ ඡන්දය පාවිච්චි කළා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ, ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමන්ලා ඡන්දය දීපු මිනිස්සුන්ට.
1: ආණ්ඩුව මර්ධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ.
10: අපේ වැරදි පෙන්නනකොට නීති සංගමය හොඳයි, එයාලගේ වැරදි පෙන්නනකොට ඒ නීති සංගමය තෝරු, ඒ නීති සංගමය තෝරු. අද ආණ්ඩුව පැහැදිලිවම, අද පාර්ලිමේන්තුව තුළ පැහැදිලිවම ආණ්ඩුව ඇමතුළු ප්‍රකාශ කරේ තමන්ගේ මර්ධනය ක්‍රියාත්මක කරන්න මේක කරන්න ඕන කියන කාරණේ. අපි කියන එකක් නෙවෙයි, පාර්ලිමේන්තුව තුළ හැම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ ඇමතිවරයෙක්ගේම කතාවේ අන්තර්ගතය වුණේ මර්ධනය ක්‍රියාත්මක කරන්න නම් මේක අපේ පනත ගේන්න ඕන.
1: ඇතැම් දේශපාලඥයන්ගේ වංචා දූෂණ අනාවරණය වෙමින් තිබෙන බවයි නියුජ් අමාත්‍ය නාමල් කරුණාරත්න කියා සිටියේ.
11: වරකංකර පෙළියට එනවින් තිබෙන්නේ. අර සියදි විනාසාගත්ත කපිල කියන මහත්තයා තමුන්ගේ අත්තකුරින් ලියලා දෙනවා අධිකරණයට අල්ලස් කොමිසමට තංගල්ල කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට මං පගාව මෙච්චරක් දුන්න වට තුනකදී ප්‍රියංකර ජයරත්න ඇමතිට මං පගාව මෙච්චරක් දුන්නා. එහිම තත්ත්වයක්. එතකොට මේ සියලු දේවල් හෙලිදරව් වෙද්දී මේ ඔක්කොම අධිකරණවල විභාග වෙද්දී ඒගොල්ලොන්ට තරු පෙන්නලා තියෙන්නේ. අන්නේ තත්ත්වයක් එක්ක තමයි සුම්බුම් විපක්ෂ ඔක්කොම දැන් ඒකරාසි වෙලා ඉන්නේ. ඒකරාසි වෙලා ඒගොල්ලොන්ට දැන් පේනවා ඉරගවල් මැවිලා පේනවා. උසාවි පේනවා. පේන කොට කටමැත දොඩවනවා.
0: විදෙස් සියතා. ඉන්ටර්නැෂනල් නිවුස් ඔන් සියතා.
1: ඉරානයේ අවහිරතා හේතුවෙන් වාණිජ නෞකා 16ක් නවතා දැමීමට කටයුතු කළ බව ඇමරිකාව පවසනවා. නැවත හරවා යව ඇති වාණිජ නෞකා ගණන 12ක්. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග තවමත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ වොෂින්ටන් DC හිදී වාර්ෂික වාර්තාකරුවන් සමග පැවති රාත්‍රී භෝජන සංග්‍රහයකදී. මෙදිර ඉරානයේ සිට රුසියා වෙත හමුදා උපකරණ සහ ප්‍රවාහන ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ නෞකාවලට යුක්‍රේන ආරක්ෂක බලකාය විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙනස්කි පැවසුවේ කැස්පියන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ නෞකාවකට සාර්ථකව පහර දුන් බවයි. රුසියානු ආක්‍රමණයට ප්‍රතිචාර වශයෙන් යුක්‍රේනයේ විසින් මෙම පහර දීම සිදු කර තිබෙනවා. ඉරානයේ නිවේදනය කළේ කැස්පියන් මුහුදේදී ඉරාන වාණිජ නෞකාවකට යුක්‍රේනයේ සිදු කළ ප්‍රහාරයේ දැඩි ලෙස හෙළා දකින බවයි. ඉරාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ ප්‍රහාරයෙන් නෞකාවේ පිපිරීමක් සිදු වී නාවිකයෙකු බියගොස් තවත් නාවිකයෙකුට තුවාල සිදු ඇති බවයි.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොලඹෝ කැප්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් අතර තරගෙන් කොලඹෝ කැප්ස් කණ්ඩායම ලකුණු 21ක ජයක් ලැබුවා. පළමෙන් පන්දුවට පහර දුන් කොලඹ කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු පහක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 197ක්. නායක කමිදු මෙන්ඩෙස් නොදෙවී ලකුණු 88යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල කණ්ඩායමට නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට හැකිවේ ලකුණු 176ක් පමණයි. මෙතර කැන්ඩි රෝයල්ස් සහ ගෝල් ග්ලැන්ස් කණ්ඩායම් අතර තරගෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම ලකුණු 11ක ජයක් ලැබුවා. කැන්ඩි රොයල් කණ්ඩායම නියමිත පන්දු අර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 165ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූ ලකුණු 154ක් පමණයි. යලි සිරස්තල. බෙල්ලන්විල වෙඩිතැබීමකින් නායක කුමාරට. වත්තල වෙඩිතැබීමේ සැකකරුවන්ට රැඳවුම් නියෝග. පොලිස් විශේෂකාර බලකායට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ්. ජනපති මන්දිරවල නවාතැන් ගැනීම ගැන පැහැදිලි කිරීමක්. ඉරානයේ ඇමරිකාවේ වාණිජ නෞකා 16ක් අවහිර කරයි. සේතු දැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සේතු මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පැපුවත් සමගින්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: Katy Perry කියන්නේ party songs වලින් ලෝකෙම නටවපු pop queen කෙනෙක්.
2: මේ පාර රිලීස් වෙන්න තියෙන එයාගේ අලුත්ම ඇල්බම් එකේ වැඩිම කතාබහට ලක් වෙන්නේ beat එකවත් dance track එකවත් නෙවෙයි. එයාගේ personal life එක.
1: Katy Perry එන්න තියෙන 8 වෙනි ස්ටුඩියෝ ඇල්බම් එක එයාගේ personal life එකෙන් inspire වෙලා ලියලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ.
2: එයා මෑතකද කියලා තිබුණේ අමාරු කාලයක් පහු කරලා ආපු හැඟීම් තමයි අලුත් මියුසික් වලට එයාට ලොකුම උදව්වක් වුණේ කියලා.
1: ඉතින් මේ පාර පෙරි රිලීස් කරන ඇල්බම් එක එයාගේ ලයිෆ් එක ගැන ලියපු ඩයරි එකක් කියලා තමයි අපිට හිතෙන්නේ. Bonna bonna pachi baby
0: talk of the town
1: දැන් වෙලා උදේ 6:48යි.

0: දහමින් ජීවිතය ආලෝකමත් කරගත්තොත් සසරෙහි කෙලවර දැක ගන්න පුළුවන්.
1: මේ දහම දැක්කේ නෑ කියලා කියන්නෙම මේ සසරම අතරමං වෙනවා. මුළු සසරම අපට අඳුරක් බවට පත් වෙනවා. පින්වත්
0: කෙලිටි සිතුවිලි සිතින් බැහැර කිරීම ධර්මයට ආරාධනා කිරීමක්.
1: අපි වෛරය මොනම හේතුවක් මතෝ හිත තුළ තබාගෙන කටයුතු කරනවා නම් අනේ කෙනාට ධර්ම මාර්ගයේ ධර්මාවබෝධය ලබන්න පුළුවන් කමක් නැහැ.
0: සසරෙන් එතර වෙන්න නිවන හොයාගන්න අද උදැසන 7ට සියත හන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයානෝ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද කෙරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේ.
3: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීතා හදවත් දිනු හිතවත්කම.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: අරිගියේ හරිම තැනට ගියින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
7: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
8: ගිහිල්ලා
7: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
8: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වොත් නැති.
7: ගොඩේ
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
11: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
10: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
8: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
10: යාගේ නම සීතා. සීතා මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
11: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
12: දැන් පෑන්ේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: Good morning. Dambala Ude Hatai.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3-wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3-wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

පංචිමේ භික්ඛවේ ආගත පටිවිනයා

ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක සුපින්වත්නි, මේ පින්නතුන් හැම දිනාම සුධානම මාගේ චිලෝගුරු අමාමෑණි සාන්තිනායක ලෞතුරු සම්මා සම්බුද්ධජානන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා ඔබ අපගේ මෙලව පරලව දෙලව දියුණුව සකසා ගන්නටත් උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගන්නටත් ඒ මං පෙත් විවර කර ගන්නට පින්වත්නි, සසර කියලා කියන්නේම අඳුරක්. මේ සංසාරයේ ගිනිගෙන දැවෙන දැවි දැවි පීඩාවට පත්වන මහා ගිනි ජාලාවක් මැද තමයි අපි මේ ඉන්නේ. අපි සැපයි සැපයි සැපයි කියලා ගන්නෙම හොඟ වෙලාවට පින්වත්නි දුකම තමයි ලං කරගන්නේ. සමේ සසර කියලා කියන්නේ මඳුරක්. ඒ අඳුරෙන් පින්වත්නි ආලෝකයේ දකින්නට නම්, ඒ අඳුරෙන් අපි එළියට එන්න නම් පින්වත්නි නිවන දකින්න ඕන. නිවන දකින තා කාලයක් පුරාවට අපිට මේ අඳුරේ ජීවත් වෙන්නම සිද්ධ වෙනවා. නිසා මේකෙන් කොහොමද අපි එළියට එන්නේ? කොහොමද මේ අඳුර ආලෝකයක් බවට පත් කරගන්නේ? ඒක ආලෝකයක් බවට පත් කරගන්න මාර්ගය තමයි පින්වත්නි අපිට මේ ලෞතර බුදු පියාණන් වහන්සේගේ, මාගේ භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මය තුලින් උගන්වන්නේ. එසා පින්වත්නි, අද සමාජයේ ගත්තත් බොහෝ දෙනෙකුට මේ නිවන දකින්ට, එහෙම නැත්නම් මේ දහම දකින්ට, දහම අවබෝධ කරගන්නට බොහොම අපහසු වෙලා තියෙනවා. එතකොට මේ මාර්ගය විවර කරගන්නට කොච්චර උත්සාහ දැරුවත් ඒක දැකීමේ, අවබෝධ කරගැනීමේ අපහසු ඇති වෙලා තියෙනවා. අද බෞද්ධ සමාජයේ ගත්තම බොහෝ දෙනෙක් මේ සතිපට්ඨානය වඩන්නේ කොහොමද? ඒ වගේම මේ සිත සමග මේ මහා යුද්ධයක් කරන, මේ සිත දමනය කරගන්නට මහා උත්සාහයක් දරන, මේක කොහොමද අපි කරගන්නේ කියන එක පිළිබඳව බොහෝ දෙනාට ප්‍රශ්න. කොහොමද අපි සතිපට්ඨානය වඩන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය, හේතුඵල ධර්මාවබෝධය කොහොමද හිත තුළ වඩාගන්නේ? කොහොමද අවබෝධ කරගන්නේ? කොහොමද

0: තිබුණ. දැනි දෙස්පුවතක්. භාරතීය ජනතා පක්ෂ නායක ප්‍රල්හාඩ් ජෝෂි ඉන්දියාවේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. ඒ විරෝධතා හමුවේ එරට හිටපු අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන ඉල්ලාස්වීමත් සමගයි. ඉන්දියාවේ ජාතික විභාග ප්‍රශ්නපත්‍ර පිටවීමේ මහා පරිමාණ වංචාවලට එරෙහිව එරට ශිෂ්‍ය කණ්ඩායම අඛණ්ඩව විරෝධතාවල නිරත වුණා.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahdili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

මෝනිං උදේ 8 විනාඩි 17යි. හිරු පායන්න ඕනේ හැම ජීවිතයකටම නේද? එන්න. පැය 3ක් තියෙනවා උදේ 11 වෙනකන්. අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. සින්දු හංගින ගම විශ්මිත මැසේජ් එකක් කියවලා තියන්න.

0: හයි මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 1 2 1 1 3 7 7
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
3: finishing වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
4: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් කලර් අප් තමයි.
5: 20
6: RBD
7: වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපු අද්දිනු පත්තු කර අද්දිනු
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13996 අමතන්න.

0: Anna su dukon tigena e Disney.
1: Danin Anna. Satiya dawasala hawasa dekata.
2: Siyata hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: Siyata teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ.
3: දකින හීන පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
5: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
6: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
3: සියත සතියක්.

ජීවිතේ සමහර දේවල් වෙනස් වෙන්න වෙනස් කරගන්න මහා ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. පුංචි පුංචි තීරණ වලින් තමයි ඔයාගේ අනාගතය ඔයා අතම හදාගන්න පටන් ගන්නෙ. බය නැතිව තීරණ ගන්න, පියවර ඉස්සරහට යන්න. එතකොට පුළුවන් වෙනවා ඔයා හිතන්නේවත් නැති විදිහට ඔයාගේ බෙස්ට් වර්ෂන් එක හොයාගන්න. එහෙම නේද? 0711982984 අපේ WhatsApp නම්බර් එකට ඔයා මේ වෙලාවේ සියතහන් ඉන්නේ කියලා මැසේජ් එකක් දාන්න පුළුවන්. ඔයාට 0711 වෙනකම් වෙලාව තියෙනවා.

0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අට් එක. CFM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන්ස්පනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතෙන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තැගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: The Palace ගම් පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 Prime Residences
0: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න ජූලි 31 දක්වා පමණයි Single Big Bonanza Mid-Year Shopping Festival
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 011147678
18: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
19: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 header වැඩකාරයා david pierce motor company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: ඔබ අස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147500.
3: රන්පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 011185800 එල්ලෝ එල්සි රන්සලි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? අෆෝඩබල් කොස්ට් එකකට ඉක්මනට පැකේජස් යවන්නත් ගෙන්න ගන්නත් පික් මී ෆ්ලෑෂ් තියෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ස්ප්‍රෙස් කරන්න පික් මී ෆ්ලෑෂ් කරන්න.
5: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
6: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නෑ.
7: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නෑ.
5: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.

දෙයටයි විනාඩි 48යි. ලෑස්ති කරන් ඉන්නේ මුළු ෆිල්ම් එකම මැවිලා පේන ලස්සන හින්දි සින්දුවක්. මම දන්නවා මේ හින්දි සින්දුවට ගොඩක් ආසයි වගේම ගොඩක් ආදරෙයි. දෙයක් මතක් කරන්නද? අනුන් වෙනුවෙන් ඔයාව කවමදාකවත් නැති කරගන්න එපා. ඔයාට ඔයාව නැති වුණොත් ඒකයි හොයාගන්න අමාරු වෙයි. හැමදාමත් ඔයාගේ හොඳම යාළුවා ඔයාම වෙන්න ඕනේ. තේරුණාද? බණ්ඩාරගම නතාලි, thank you. අපි වහන් ඉඳලා මැසේජ් එකක් එව්වට.

0: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
3: Delivery parak vela orders miss wenoda? Business ekata thiyena express ma visenduma pick me flash affordable cost ekakata ikmanata ma packages yawanna wage ma genna gannat den hari ma lesi. Live tracking saha goods insurance thiyena nisa tawat pahasui. Oyage business ekat express karanna. Pick me flash book karanna.
4: Den Pan Asia Bankwen obe stavara tempatu sandaha ihala poliyak laba ganna. Adama obe langama athi Pan Asia Banku shakawata pivisenna. Nathinam 01114 667222 amaganna.
5: Meka tama vistare danna ona patthare.
6: Kollo kollo

ഒന്നുമങ്ങതൊക്കെ

0: දෙදහස් විසි පවසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමෙන් මවකම
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
4: සියත සතියන්තයා.

0: Good morning, දැන් වෙලා උදේ 9:00 මිනිත්තු 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: Brand new උනත් registered උනත් free will එකක් ගන්නව නම් Asset Line Finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. Free will පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. Asset Line Finance 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: क्या था टॉप स्टोरी।
1: डेंगू रोगी नसु एक दहासिक मवाए වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ වාර්තාව ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති මෙම මාසේ ගත වූ දින 25 තුළදී. එම සංඛ්‍යාව 26136ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ මේ වන විට ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175ක් හඳුනාගෙන ඇති බවයි. තවත් දේශීය පුවතක්. බෙල්ලන්විල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ සිද්ධියේ වෙඩිකරු සහ වෙඩිකරු පැමිණි අතුරුපැදියේ පැදිකරු නෞගපු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ රාත්‍රී 7:45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බෙල්ලන්විල ඇවිදින මන්තීරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබුවා. බරපතල තුවාල් ලැබූ අවන්හල් හිමිකරු කළුපෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මෙම සිද්ධියේ වෙඩිකරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Madhili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117 868 666

එක හිතක් විතරක් තිබ්බොත් හොඳටම ඇති නේද? හිත කොටක් ඕනේ අපිට. දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ උදේ 9 විනාඩි 8යි. මේ පැයට ඉද දෙයක් කියන්නම හිතනවා. අපි කරන පුංචි දෙයක්, අපි හිතන පුංචි දෙයක්, අපි ගන්න පුංචි තීරණයක් ඔයාගේ වගේම ඔයාගේ ළඟ ඉන්න ආදරණීය කෙනෙක්ගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. ඉතින් වීකෙන්ඩ් එකේ ඉන්න ගමන් පවුල කට්ටියත් එක්ක, යාළුවෝ කට්ටියත් එක්ක විතරක්ම නෙමෙයි, ඔහ පොඩ්ඩක් තනි වෙලා කල්පනා කරලා බලන්න ඔයාට මොනාද කරන්න පුළුවන් මේ ලෝකේ, මොනාද ඔයාට කරන්න බැරි මේ ලෝකේ.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා අනිත් පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේ ගේන සමහර විශ්වාසභංග එන්නේ නැහැ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යන නම් අපි සියලු පක්ෂික කවිලා ඒ විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
8: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
9: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
7: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0721132777.
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
12: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලේන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
13: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි, ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි, කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි, ප්‍රීමා කොත්තුමේ චිකන් රසති 5 පැක් එක රුපියල් 240යි. කාගිල්ස් ෆුඩ් සිටි.

0: විසිතුනයි 43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. Big Bonanza කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
4: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්. ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

උදේනවයයි විනාඩි 20යි යන්න හදනේ WhatsApp එක පැත්තට කට්ටියව ඉක්මනට ඉක්මනට එකතු කරගන්න නැත්තම් මෙතන මාර ප්‍රශ්නනේ වෙන්නේ නේ Good morning අපිත් වහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේවලා තියෙන්නේ පිළියන්දල ඉඳන් නදි හස්බන්ඩ් දුමින්දවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා එතකොට මාතලේ පැත්තට යනවා දේවිකා ඉන්න අපි වහගෙන මෙන්න මේ සින්දුවට වාව එකතු කරගන්නවා අම්මෝ සිංගර් බුද්ධි ෆැෂන් සුජි චූටි ටීචර් සාරා නේවි කොල්ලො දෙන්න චමි ජයේ ඉක්මනට දුක හිතන ඉරේ ජෝකර් ඇල්ලේ අහිංසක අරුවන් මෙන්න මේ කට්ටියවත් ගොඩක් එකතු කරගන්නවා ආදරෙන් දේවිකා ඔගේ මැසේජ් එකට thank you

යන හදන්නේ පෝලන්ඩ් වල ක්‍රොටෝසාන් වලට. අහගෙන ඉන්නවා අපේ ලක්මාල් සුනෙත්. නිවාඩු දවස වුණත් සියත FM අහන්න කවමදාකවත් අමතක කරන්න ඇති කෙනෙක් තමයි ලක්මාල් කියන්නේ. ඉතින් පිළියන්දල මඩපාතේ රසිකා, එතකොට දුව පුතා රත්නපුර කහන් ගමින් පවුල හැමෝවම එකතු කරගන්නෝ මේ ලෑස්ති කරන් ඉන්න හින්දි සින්දුවට. තැන්කියු ලක්මාල් ඔයාගේ මැසේජ් එකට. ලස්සනට පරිස්සමින් හැම වැඩක්ම සාර්ථකව කරගෙන ලැබෙන්න ඕනේ ඔයාට.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්.
0: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාලදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ.
4: ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියම් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96
5: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ් ගේ කතත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
5: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
2: අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ අංජාතරේ
7: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.

ටික වෙලාවක් හරි කමක් නැහැ, ගොඩ දවසකින් හරි කමක් නැහැ. පුළුවන් හැම වෙලේම අපි වහගෙන මැසේජ් එකක් එවන දයානි, thank you so much. ඔයාව මේ සින්දුවට ස්පෙෂලි එකතු කරගන්නවා. උදේ 11 වෙනකම් වෙලාව තියෙනවා ඔයාට මැසේජ් එකක් දාලා තියන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් ලැබීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මන්
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතක.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
8: Big big dinumai bonanza bonanza.
9: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, Big Racer හෝ Big Lighter වල ඇති Escort Dunkier. 23:43ට දැන්ම SMS කර. දවටනේ ළඟ තබා ගන්න.
10: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
11: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
12: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තරම්.
13: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
14: ඒ මිස් මේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්න. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
15: නැහැ. නැන් මොඩ කතාව කිව්වම නැති.
16: ගොඩේ
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
19: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
18: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
20: සියත පොකට් මනි.

0: Good morning dambala ude 10යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න අමතන 011 114 700

0: किया था टॉप स्टोरी
1: හැටලක්ෂයක දුම්බැටි සමග චීන ජාතිකයේ කත්තඩංගු වට රුපියල් 630,000ක් වටිනා විදේශීය දුම්බැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන චීන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හරිත මාවත ඔස්සේ පිටවීමට උත්සාහ දැරීමේදී. ඔහු මැලේසියාවේ කුවාලාලම්පූර් සිට මෙරටට පැමිණියා. සකකරුගේ ගමන්මළු තුල තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි 40,200ක් අඩංගු දුම්වැටි කාටුන් 201ක් සුවගත් බවයි රේගුව පැවසුවේ. දැන් ඉදස්පුවත. ඊශ්‍රායල් පොලිසිය සිදු කළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයන් 4 දෙනෙක් සහ ඊශ්‍රායල් ජාතිකයන් 2 දෙනෙක් මියගොස් තිබෙනවා. වෙඩි තැබීම සිදු ඇත්තේ විරෝධතාවයක් අතරතුරදී. තුවාලපු සංඛ්‍යාව 30ක්. ඊශ්‍රායල් ජනාවාසයක් වන හවාත් ගිලාඩ් ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුව තිබෙනවා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් දමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111 788 666

උදේ 10යි විනාඩි 7යි. ඔන්න අපි ඇවිල්ලා ඉන්නේ විශ්මිත කෝ වීකෙන්ඩ් එකේ සියත FM අහන් ඉන්න අන්තිම පැයට, තුන්වෙනි පැයට. එන්න මැසේජ් එකක් දාලා තියන්න 0711 982 94 අපේ WhatsApp නම්බරකට. ඊළඟ සින්දු ප්ලේ වෙද්දී අනිත් කට්ටියව එකතු කරගන්නම්, හරිද?

0: ශ්‍රීලංකා මහ බැංකුවේ අවසර ලක් බලපත්‍රලාභී මුදල්
1: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13996
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance We Help.
4: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය Parasitol අභියෝගයට අභියෝගයක්.
6: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327747. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
7: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ස්වර්ණ සිටි වෙතින් මෙගාවට්ටා වීවා මෝල්ට් පවුච් ඉදිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉදිරි රුපියල් 495යි. මන්චි නයිස් බිස්කට් ඉදිරි රුපියල් 150යි. කාගිල් ස්වර්ණ
8: සිටි 100 කිස්තරම් ලොව පිළිගත් අපේ දේ.
9: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
9: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන
11: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable ලියාපදිංචි මුළු සමාගමකින්.

0: una da sudu kotigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theatre hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Amme මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරම.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වී.
13: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
14: රාජ්‍යරුව ගොබ්බයා.
15: ඒයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
16: නිලබල කරේති ඔලමුල පුරේ.
17: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට
18: සියත ටීවී තුලින්.
19: සියත සතියක්.

මොරටුව පැත්තට යන්නයි හදන්නේ. අපේ රුක්ෂන් මැසේජ් එකක් එවලා තියෙනවා. අද යොහානිගේ බර්ත්ඩේ කියලා. සියත අපි ඔයාට ගොඩක් ආදරෙන් විශ් කරනවා යොහානි. හිතන්නේ මොනාද? ප්‍රාර්ථනා කරන්නේ මොනාද? බලාපොරොත්තු වෙන්නේ මොනාද?

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රෝගයේ ඇතිවෙන මූලික රෝග ලක්ෂණ තමා තද උණ තත්ත්වයක්, හිසේ කැක්කුමක්, ඇඟේ මාංශපේශිවල සහ හන්දිවල ඇතිවෙන කුම් තත්ත්ව නැත්නම් ඇඟේ පතේ රුදාව සහ ඇතැම් අවස්ථාවලදී රතු පැහැති පොඩි රෑෂ් එකක් ඩෙංගු රෝගයත් එක්ක ඇතිවෙන්න පුළුවන්.
0: ඩෙංගු මාරාන්තිකයි. මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
2: 20 and upgrade.
5: අලුත් සොංග් එකක්ද?
6: නෑ, දැන් සිංගර් එකකින් ASUS, HP, Dell, Acer, MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
7: Upgrade වෙන්න ලැප්ටොප්ස් ගන්න. සිංගර් එකට අදම එන්න.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. නය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාරු.
9: නොලිමිට් සෙල් එක දැන් ආයෙ ඇවිල්ලා 70%ක් දක්වා සුපිරිවට්ටම් මිල කරන් රුපියල් 490 සිට ඉහළට. මේ chance එක ජූලි 18 සිට 31 දක්වා නොලිමිට් ශාකාවන් හා නොලිමිට්.lk වෙතින් පමණයි. කොන්දේසි සහිතයි.
10: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
11: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
12: ගන් වතුරට සුරසිරුමෙට දැන් මම බය නැහැ.
11: අකුණු ගැහුවත් ගිනි දැක්කත් no problem.
12: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
10: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
13: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බේ ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
13: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
14: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

උදේ 10යි විනාඩි 34යි මෙන්න මේ විදිය මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. ජීවිතය කියන්නේ අනිත් අය සමග කරන තරඟයක් නෙවෙයි, තමන්ගෙම සිත සමග කරන නිහඬ ගමනක්. අපි ලෝකෙන් සතුට සොයනවා. නමුත් සබහ ධර්මය අපට කියා දෙන්නේ සතුට සැබෑ මූලයේ තියෙන්නේ අපේ සිත තුළයි කියලා.

දවසින් දවස මොහොතින් මොහොත හොඳ හිති යහපත් ක්‍රියාවේ ප්‍රක්ෂාවෙන් පිරුණු මනුස්සෙක් වීමයි සැබෑ ජයග්‍රහණය. ඉතින් වීකෙන්ඩ් එකෙත් හිතට ගන්න අපේ මේ KTH කියන ලස්සන කතා හරිද?

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂා ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස් ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ල ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය. ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ඒ මිස් බේකර් කියන වැඳිලියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
4: ගිහිල්ලා
3: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
4: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම ඇති.
5: ගොඩේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 715 555 අමතන්න.
10: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? බිස්නස් එකට තියෙන එක්ස්ප්‍රස්ම විසඳුම Pick Me Flash. Affordable cost එකකට ඉක්මනටම packages යවන්න වගේම ගෙන්න ගන්නත් දැන් හරිම ලේසියි. Live tracking saha goods insurance thiyena nisa tawat pahasui. Oyage business ekak express karanna. Pick me flash book karanna.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮಿಗೊನ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿಲಾಭೆ ಅಗಯ ರುಪಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಹಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕುಮೆನ್ ಮವಕುಮೆನ್
1: ಪರಂಪರಾ ಗಾನ ಕಪೇರಟೆ ಹೊಂದಮ ಅಲುಮಿನಿಯಂ ದುನ್ನ ವಿಶ್ವಾಸೆ ಪರಿಸಂ ಕರ್ಪು ಕ್ವಾಲಿಟಿಯ ಮೇಂಟೇನ್ ಕರ್ಪು ಗ್ಯಾರಂಟಿ ಅತ್ತೆಕ್ಕಮ ವಾರಂಟಿ ಆಗ್ದನ ಅಲುಮಿನಿಯಂ ನಮ್ ಅಲುಮೆಕ್ಸ್ ಮ ತಮೈ
2: ಅಲುಮೆಕ್ಸ್ ನಮ್ ವಾರಂಟಿ ವಿತ್ ಗ್ಯಾರಂಟಿ
3: ಅಲುಮಿನಿಯಂ ಓಣ ತರ ಅಲುಮೆಕ್ಸ್ ನಮ್ ಇಸ್ತರ
4: නිවසට අවශ්‍යහැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජුනි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
5: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
6: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. සුඳුරු ආදරයක කතාවක්.
7: සහස් ලංකාවට වෙලා කුමතන්න මාව හොයාගත්තේ.
8: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
6: සියත සතියන්තය.

ප්‍රිය දහයයි පනස්හයයි කියන්න ගොඩක් දේවල් හිතට එනවා. එත් කන්ට්‍රෝල් කරගෙන ඉන්න මොකද අපේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න ගියොත් මිනිස්සු කලබල වෙන්න පුළුවන්. හැබැයි කවුරු කලබල වුණත් ඔයා දැනගන්න ඕනේ ඔයාට තියෙන ගෝල්ස් ටික මොනාද, ඔයාට තියෙන ඒ දේවල් ටික කොහොමද මේ වීකෙන්ඩ් එකේ ප්ලෑන් කරලා ගෙදර කට්ටියත් එක්ක සතුටින්, යාළුවෙක් එක්ක සතුටින්, ආදරය කරන අයත් එක්ක සතුටින්, ඔයාගේ හීනවලට යන්නේ කොහොමද කියලා ඔයාම තමයි දන්නේ, වෙන කවුරුත් නෙවෙයි. ඉතින් ඔය වීකෙන්ඩ් එකේ ඕපදූප කතා කරන වෙලාවකදී, රෙදි හොදන වෙලාවකදී, නරකද ඔයා කොහොමද දියුණු වෙන්නේ කියලා කතා කරගත්තොත්,

හරි හරි චුට්ටක් මතක් කරා විතරයි. කේන්ති ගන්න එපා. හිනා වෙලා ඉන්න ඕනේ හරිද? මැසේජස් ටිකක් තියෙනවා. මේ ටික මෙහෙම මං අපේ මාෂිට බාර දෙනවා. මං හිතනවා යා මගේ එන ගමන් කියලා. සුජිත් ඔයාගේ මැසේජ් එකටත් thank you. Happy weekend.

0: සේත හගෙනන දැන් වෙලාව දැසන කොළහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් වුණත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: थिएटर टॉप स्टोरी
1: කැලණිකගෙ ජලය පිළිබඳ විශේෂ පරීක්ෂණයක්. කැලණිකගෙ ජලය දූෂණය වීම පිළිබඳ සුවා බැලීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ පැවසුවේ ජපානයේ සහය මත එම පරීක්ෂණය සිදු කරන බවයි. පරිසර බලපත්‍රයක් නොමැතිව කටයුතු කරන ආයතන පිළිබඳ සුවා බැලීමට මෙවන විටත් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. පරිසර ආරක්ෂණ බලපත්‍රයේ මගින් අදාළ ආයතනය පරිසරයට මුදා හරින රසායනික ද්‍රව්‍ය කුමක්ද ඉන් නැතිවන හානි අවම කිරීම ආදී කරුණු පිළිබඳ සලකා බලනු ඇත. තවත් දේශීය පුවතක්. රුපියල් 20,18,90,000 වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 27 හැවිරිදි කැනඩා ජාතිකයෙක්. හෂීෂ් තොගය කැනඩාවේ ටොරෙන්ටෝ නුවරින් මිලදීගෙන කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට කටුනායකට පැමිණ ඇති බවයි රේගුව පැවසුවේ. සැකකරුගේ ගමන්මළු තුල තිබී හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ග්‍රෑම් 117කට අධික ප්‍රමාණයක් සුවා කැරුණා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 0111 788 666

වෙලාව උදැස්සන 11 විනාඩි 7ක් වෙලා නේද? ඔව්. කවුරු හරි කෙනෙක් එනකම් බලාගෙන හිටියද? මම නම් දන්නවා කවුද ඒ කෙනා කියලා. මාෂි නේද? මාෂිනකන් නේද බලාගෙන හිටියේ. ඉතින් ඔන්න මාෂි ඇවිල්ලා ඉන්නේ ලස්සන සින්දු ගොඩකුත් අරගෙන. මැසේජ් එකක් එවන්න කියලා කියන්න ඕනිද? නෑ කියන්න ඕනේ නෑ. මේ වෙනකොටත් මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ. 0711982984 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න ලස්සන මැසේජ් එකයි. වීකෙන්ඩ් එකේ සතුට ඉතින් මාෂි ළඟ නේද තියෙන්නේ. මං එහෙම හිතාගෙන ඉන්නවා. එහෙනම් හවස 4 වෙනකම් මේ පැත්තේ මම ඉන්නවා. මැසේජ් එකක් එවන්න ආසම සින්දුව හිත ඇතුලේ ප්ලේ වෙනවා නම් මැසේජ් එකේ ටයිප් කරන්න මේ සින්දුව තමයි මාෂි මට ඕන කියලා. එතකොට අනිවාර්යෙන් මේ සින්දුව දෙන්න මම ලෑස්තියි.

0: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, I'm Shenya. Foreign campus ekaka igena ganawa kiyanne mage thibba lokuma heene. Ekata mama thoragatte Thailand.

0: සහාය අමතන්න.
1: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
2: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
3: ජාත්‍යන්තර

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ. එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 11.84%නේ. දැන් ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 15% පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද?
4: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් BBB- stable outlook.

0: දැනු නද සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
9: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
12: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නැහැ නේ.
9: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත TV තුලින්.

මාෂි මටත් සිංදුවක් දෙනවද? කවුද මේ? මැසේජ් එක කියවලා තියෙන ගිහාන්. මේ වෙලාවේ නුවර ඉඳලා මාව සද්දට අහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. ගිහාන්ට මේ ඇහෙන සිංදුව දෙන්නම්. ඒ විතරක් නෙවෙයි. අපිවත් එකතු කරගෙන සිංදුවක් දෙන්නකෝ කියලා මැසේජ් එකක් කියවලා තියෙනවා. සිංදුවට එකතු කරගන්න කියලා කපිල තමයි මැසේජ් එක කියවලා තියෙන්නේ. දුව යෙනුචි, වයිෆිනෝ චතුරිකා. ගොඩාක් ආදරෙන් එකතු කරගන්න මේ ඇහෙන සිංදුවට. ඒ විතරක් නෙවෙයි, අහල්ලා මේ වෙලාවේ සද්දට සියත අහගෙන ඉන්නේ. මේ සිංදුවට එකතු කරගන්නා

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතු පැහැ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය.
0: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
6: Okay.
5: Rest.
6: Resting.
5: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
7: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක 7FM Breakfast Drive. අනුග්‍රහය.
8: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
16: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
17: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
18: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
19: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
20: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
21: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
22: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 header වැඩකාරයා. david pirismoto company private limited

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
1: කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147750
2: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011185880400 එල්ලෝ එල්සි රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
3: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් එක්ස්ප්‍රෙස් කරන්න pick me flash කරන්න
4: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
5: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
6: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
4: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
7: දොරකුළු වැරෙන මතක සේප්පෝ
8: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපන් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නැහැ.
7: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
9: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
7: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න
10: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
11: ඈරාලා හමි
10: ඇහුන් නැද්ද මං කියපුවා
11: නෑ නෑ අහන් හිටියේ
10: මොනවද අහන් හිටියේ
11: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
10: හෑ
11: ඕරාලහමි one and only සින්දු සියත
12: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
13: අනුග්‍රහය
14: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිමුලාරේ අංජන් ගායේ
13: තිලකවර්ධන textiles

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 7467 222 අමතන්න.
8: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
9: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කරන්න.
10: පරම්පරා ගාන කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
13: මතකද මතකද මතකද මතකද සිංග බිග් බොනන්සා
14: 60%ක් ඩිස්කවුන්ට් අරගෙන
13: මේ අමුදෙතාවා
14: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්යර් ෂොපින් ෆෙස්ටිවල්.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
16: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
17: LOLC Finance හරියන්න හරිම තැන.
18: වැඩි විස්තර සඳහා 011 715555 අමතන්න.
19: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
5: දැන්ම තරවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
1: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
10: සියත pocket money.
6: සියත සතියන්තය.

0: දැන් වෙලාවතවල් 12යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සිටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 0114700.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: ඩෙංගු රෝගීන් 81,000ක්ම වයි. හෙට සිට යලි මදුරු මර්ධන වැඩසටහන්. බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට. මිලියන 200ක හෂීස් කටුනායකේ. කැලණිකඟ පරීක්ෂාවට නව වැඩපිළිවෙලක්. හවුති කැරලිකරුවන්ගෙන් සෞදියේ ඉන්ධන පිරිපහදු දෙකකට ප්‍රහාර.
0: දේශීය සියත. Local news on Seatha. අනුග්‍රහය. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117866
1: බෙල්ලන්විල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ සිද්ධියේ වෙඩිකරු සහ වෙඩිකරු පැමිණි අතුරුපැදියේ පැතිකරු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඊයේ රාත්‍රී 7:45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බෙල්ලන්විල ඇවිදින බන්තීරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබුවා. බරපතල තුවාල ලැබූ අවන්නල් හිමිකරු කළුබෝවිල රෝහට ඇතුළත් කිරීමෙන් පසුමිය ගියා. මෙම සිද්ධියේ වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. ඔහු මින්නේරි යුද හමුදා කඳුරෙන් ගිනියවි අස්ථානගත වූ සිද්ධියේ සැකකරුවෙකුද වන බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කොස්මල්ලි නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙක් බවට වාර්තා වන අතර ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා. මේ අතර මෙම වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 22ක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම් වලින් මිය ගිය පුද්ගලින් සංඛ්‍යාව 15ක්. වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 81,511ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 61ක්. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති මෙම මාසේ ගතවූ දින 25 තුළදී. එම සංඛ්‍යාව 26,136ක්. මෙවන විට ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 175 කඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර පැවසුවේ කඩිනමින් කඩින් කඩ වර්ෂාවත් සමග ඩෙංගු ව්‍යාප්තිය තවත් ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසු විය යුතු බවයි.
3: අපි දන්නවා දැන් මේ ඉදිරි කාලය තුළදී වැසි සමයත් තාම පවතිනවා. ගිය දවස් 3-4 පැයවීමක් අපිට පෙන්නුම් කරද නමුත් ඒ තුළත් යම් යම් ස්ථානවල රටේ වැසි ලැබිලා තිබෙනවා. ඒ ගැනත් අවධානයෙන් සිටිය යුතු වෙනවා ජනතාව. නමුත් මේ වන විටම හිතන ජනතාව විශාල වශයෙන් අපිට ලැබිච්ච තොරතුරු අනුව විශේෂයෙන්ම කොළඹින් පිට ස්ථානවල ජනතාව බොහොම හොඳින් මේකට අවධානය යොමු කළා, සහයෝගය දක්වලා තිනවා. සියලුම ජනතාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. ඒ කියන්නේ මොකද මේක මේ අදහෙට ඉවර වෙන රෝගයක් නෙමෙයි.
1: මේ අතර හෙට සිට ලබන 31 වනදා දක්වා යලි ඩෙංගු මදුරු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. පරිසර බලපත්‍රයක් නොමැතිව කටයුතු කරන ආයතන පිළිබඳ සොයා බැලීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව මාධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. පරිසර ආරක්ෂණ බලපත්‍රය මගින් පරිසරයට මුදා හරින රසායනික ද්‍රව්‍ය කුමක්ද, ඉන් නැතිවන හානිය අවම කිරීම ආදී කරුණු සලකා බලනු ඇති. මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ පැවසුවේ කර්මාන්ත ශාලා හේතුවෙන් කැලණිකඟේ ජලය දූෂණය වීම පිළිබඳ සුවා බැලීමට ජපානයේ සහයෝගය ඇතිව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.
4: කර්මාන්තවලින් පරිසරයට සිද්ධ වෙන හානිය වළක්වා ගන්න කර්මාන්ත නිසි පරිසර කර්මනාගම තත්ත්වයකට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන ප්‍රමිතීන් හදලා තියෙනවා. ඒ වගේම ඒවට අදාළ බලපත්‍රයක් ප්‍රමේයයක් හඳුන්වලා තියෙනවා. අපි කියන්නේ දැන් පරිසර ආරක්ෂණ බලපත්‍රය කියලා කර්මාන්තයක් ස්ථාපිත කළා. පවත්වගෙන යනකොට මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ගන්න ඕනේ. මේ පරිසර ආරක්ෂණ බලපත්‍රය ගනිද්දී ඒ කර්මාන්තයේ විසින් නිපදවන ද්‍රව්‍ය මොනවද, ඒවායි අපද්‍රව්‍ය මොනවද කොට නැගෙන්නේ, පරිසරයට උදාහරණ මොනවද, වායු අපජලය
1: ලබා දෙන්නේ. කැලණිකඟ ආශ්‍රිතව අලුතින් ආරම්භ කරන කර්මාන්ත ශාලා සඳහා නව පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේදී විශේෂ කමිටුවක අනුමැතිය අවශ්‍ය බවයි මධ්‍යම පරිසර අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ පැවසුවේ.
4: කැලණිකඟ ආවට ද්‍රෝණියේ මේ කර්මාන්ත වලට බලපත්‍රයක් අවශ්‍යයි දෙද්දී ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කටයුතු කරන්න රාජ්‍ය ආයතන කීපයක් කටයුරස පස් කරපු ඕවර්සයිට් කමිටියක් තියෙනවා. ඒ වගේම මේ මධ්‍යම පරිසර අධිකාරී නායකත්වයෙන් පවත්වගෙන යන මේ කමිටුවට යොමු කළ තමයි සාමාන්‍යයෙන් අපි දැන් ද්‍රෝණියේ තියෙන කර්මාන්තයක් උන බලපත්‍ර ලබා දීම කරන්නේ.
1: මිලයේල මහබුවේ මාත්‍යාලවිය පහතකෝස් ඇති බව මත්ස්‍ය ව්‍යාපාරිකයින් පවසනවා. ඩීසල් සහනතුළු කිසිදු සහනයක් රජය නොලැබී මහබුවේ මත්ස්‍ය සහ බිත්තර මිල දිනෙන් දින ඉහළ යන බවයි වෙළඳුන් චෝදනා කළේ.
5: මාළු සාමාන්‍ය අලගොඩු ඇටවල කිලෝ එක 1000 1100යි, කෙනවල තලපත් 3000යි, තෝරු 3400යි, පොල්ලු තියෙන අස්කිරි පොල්ලු තියෙන කිලෝ එක 1400යි, සුදැල්ලෝ 2500යි, ආයේ තියෙන කුඹලා තියෙන කුඹලාවත් 1400යි කිලෝ එක.
6: ඇයි මෙයාලා දෙනවකනේ ඇප් එක දෙනවා කියන්නේ. තාම ඇප් එක මාළුන් තන එකත් ලැබිලා නැහැ. ඒකයි අනිත් එක ඩීසල් සහන මුකුත් නැහැ. ලාම් තෙල් ගණන්. ඉවරසය එදෙන්නේ නැහැ ඉතින්. ලාම් එක මාළු අහුවෙන්නේත් නැහැ. කොරල් පර විනාශ වෙනවා කියලා. කොරල් පර තියෙන තැනක මාදල දාන්නෙත් නැහැ. මොකද දැම්මොත් එහෙම මාදල ඉරනවා. ඒක බොරු අපරාල් පරදී තමයි මාදල් දාන්න බෑ. මාතාලෝ 100යි 250යි අර යන්නේ ඉතින් කන්න බෑනේ මුණන් මිසුන්ට. මාළුගේ දැන් මේ හැම මාළුවම සාලේ ඉඳන්ම ගණන් කියන්නේ දැනිට ඊට වඩා ගණන් එතකොට. රජෙන් ඉතින් මහත්තයා කිසිම සාහනයක් නැහැ නේ දෙන්නම් කියලා ආවට.
7: මේ වෙන විට විතර මිල විදියට තමයි ඉහිල ගොස් තියෙන්නේ. ඉතින් අපි අහනවා කොහොසත් රටක් කියපු මේ ආණ්ඩුව අද ජනතාවට මොනවද දීලා තියෙන සාහන කියලා.
1: මේ අතර වී මෙට්‍රික් ටොන් 5390ක් මේ වෙන විට මිල තීකේ නැති බව වීඑල්වී මණ්ඩලයේ පවසනවා. වියසනු වැඩි ප්‍රමාණයක් මිල තීකේ නැත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඒ මෙට්‍රික් ටොන් 3148ක් ලෙසයි. එම මණ්ඩලයේ පැවසුවේ වී කපටා සඳහා වැඩි වශයෙන් ලබාගෙන ඇත්තේ නාඩු වී බවයි. එල්නිනෝ සංසිද්ධිය මේ වන විට ආරම්භ වී ඇති බව කාලකුණි විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී ගංවතුර අවතානමක් වුවද ඇති විය හැකි බවයි.
8: සාමාන්‍යයට වඩා වැඩියෙන් වහීවි. සමහර අවස්ථාවල ගංවතුරක් එන්නත් පුළුවන්. මේ එල්නිනෝ සංසිද්ධියත් එක්ක මේකේ බලපෑම අපට දැඩිව එන්නේ මේක ඉතා ප්‍රබල එල්නිනෝවක් වුවොත් ලබන ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් දක්වා අපේ වැස්ස අඩු වෙනවා. උෂ්ණත්වය ඉහළ යනවා. අපිට තාප තරංග එහෙම එන්නේ නැහැ. මොකද අපි කුඩා දිවයිනක්. නමුත් ඉන්දියාව ගත්තොත් ඕස්ට්‍රේලියාව වගේ තැන්වල රටවල වල තාප තරංගත් එනවා. එතකොට ඒවා දරා ගන්න බැරි වෙනවා.
1: මේ අතර දිවයිනේ උෂ්ණත්වය මෙම දිනවල ඉහළ මට්ටමක පවතින බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. නැගෙනහිර පළාතේ සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අද අවධානය යොමු කළ මට්ටමක පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 10% තීරුබදු පැනවීමට ඇමරිකාව ගත් තීරණය මෙරට අපනයනවලට සාධනීය තත්ත්වයක් බව ආයෝජකයින් පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ශ්‍රී ලංකාවේ ආනයනය කරන භාණ්ඩ සඳහා පනවා තිබූ තීරුබදු ප්‍රතිශතය 10% දක්වා අඩු කරනු ලැබී පසුගිය 24 වනදා සිටයි. ඒ ශ්‍රී ලංකා විසින් බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමත් සමගයි. නිදහස් වෙළඳ කලාප ආයෝජකයන්ගේ සංගමේ සභාපති ධම්මික ප්‍රනාන්දු සඳහන් කළේ තීරුපතු අනුපාතය අඩුවීමෙන් අපනයන වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදනවලට ඇති තරගකාරීත්වය ආරක්ෂා වන බවයි.
9: මේක ඉතාම සාධනීය තත්ත්වයක් අපේ කර්මාන්තවලට, විශේෂයෙන්ම අපනයන කර්මාන්තයට මේක ඉතාම සාධනීය තත්ත්වයක්. මොකද හැමෝම දන්නවා ඇමරිකාව කියන්නේ අපේ ලංකාවේ නොම්බර 1 අපනයන ගමනාන්තය. ඉතින් එතකොට අපේ සෑහෙන ඇඟලුම් මැතුළුව අනෙකුත් කාර්මික අපනයන කෘෂිකාර්මික අපනයන සාම්ප්‍රදායික අපනයන හැම එකක්ම වලින් වැඩි ප්‍රතිශතයක් ඇමරිකාවට තමයි යන්නේ. ඉතින් මේකේදී අපිට හම්බෙන සහන ඉතාම වැදගත්. බලහත්කාර කම්කරු සේවය කියන පනතක් අලුතෙන් ගැසට් කරලා ඉවර වෙලා මේ නීතියක් ගැසට් කළා. ඒ වගේ බලහත්කාර ශ්‍රමය යොදවන රටවල් වලින් කරන අමුද්‍රව්‍ය අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වීම සඳහා කටයුතු කරා. ඒ නිසා තමයි ඇත්තටම ඇමරිකා එක්සත් ජනපද USTR එකකින් තමයි ඒක පිළි අරගෙන අපේ මේ 10% බද්ද අපිට ලබා දුන්නේ.
1: ජනාධිපති අනු කුමාර දිසානායක විසින් බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ රටට ගෙනීම තහනම් කරමින් පසුගිය 10 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා. එනවා ඇමරිකා විසින් ශ්‍රී ලංකාව ප්‍රමුඛ රටවල් 17ක් සඳහා 10% අවම බදු කාණ්ඩේ ප්‍රකාශයට පත් කළා. නිදහස් සෞඛ්‍ය මානව අයිතියක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
10: අඩුම ගානේ නිදහස් සෞඛ්‍ය සේවාව විධිමත්ව කාර්යක්ෂමව පවත්වාගෙන යෑම අතිශයින් වැදගත්. ඇත්ත වශයෙන්ම රජයේ රෝහලකට ඇතුළු වෙනකොට මේ එළියේ බෝඩ් ලෑල්ලක් ගහලා තියෙනවා නම් වෛද්‍යවරු නැහැ ප්‍රතිකාර බලාපොරොත්තු වෙන්න එපයි කියලා බරපතල තත්ත්වය. ඒක ඇත්ත වශයෙන්ම අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම. මොකද නිදහස් සෞඛ්‍ය කියන්නේ මානව අයිතිය. ඒ නිදහස් සෞඛ්‍යයේ ඒ සේවාවන් ලබා දෙන්නට හැම ආණ්ඩුවක්ම ඒ වගකීම දරන්නට ඕනේ. ඒ වගකීම ක්‍රියාත්මක කරන්න. අද අපි පෙනෙන ආකාරයට විශේෂයෙන්ම පළාත් සභාව යටතේ තිබෙන මේ රෝහල පළාත් සභාව තිබුණා නම් ඇත්ත වශයෙන්ම පළාත් සභාවේ දේශපාලන අධිකාරිය උනන්දු වෙනවා මේ රෝහල් පද්ධතියේ තිබෙන අඩුපාඩුකම් වලට විසඳුම් ලබා දෙන්න. ඒ නිසා දිගින් දිගටම පළාත් සභා මැතිවරණ නොපැවැත්වීම තුලත් මේ වගේ රෝහල් වල පරිපාලනය රෝහල් වල නඩත්තුව මේ රෝහල් වලින් ජනතාවට ශක්තිමත් කාර්යක්ෂම සේවාවක් සැපීම අඩපණ වෙලා තිබෙනවා.
1: අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ වසර දෙකක් තුළ ආණ්ඩුවේ ගමන් මඟ සුබදායක වී ඇති බවයි.
11: ආණ්ඩුව අවුරුද්දයි මාස 9ක් පමණ සම්පූර්ණ කරලා තියෙන ඒ කාලය තුළදී ඔබට සතුටු වෙන්න පුළුවන් ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරලා තියෙනවා.
1: සමගයේ ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ ආණ්ඩුවේ නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම මත ජනතාව පීඩාවට පත් ඇති බවයි.
12: විභාග කල්යෑම පිළිබඳව පාසල් දරුවන් කතා කරනවා. ඒක බැලුවාම විශේෂයෙන්ම රට ඉදිරියට යන්නේ නැහැ. අද රට ආපස්සට යන්නේ රටේ ආර්ථිකය කඩාවැටලා තිබෙනවා. මං හිතන්නේ ආණ්ඩුවේ නොහැකියාව දිනින් දින පෙන්නමින් යනවා.
1: මේ සමගයේ ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහුමාන්
13: අද පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔලු ගණන් වලින් අපි පරාද වෙන්න පුළුවන්. නමුත් ඔබතුමාලා එළියට ගිහිල්ලා බැලුවොත් අපි කියපු කරුණු තමයි අද ජනතාව පිළිගන්නේ.
1: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසුවේ ආණ්ඩුව බලයට ඒමට පෙර ජනතාවට දුන් පොරොන්දු අමතක වී ඇති බවයි.
14: අනුර කුමාරලා කිව්වා අපි කෝටියක් ඡන්ද ගන්නවා කියලා. එහෙමනේ කිව්වේ මතකද? අපි ගෝඨායි මහන්ත 69 ලක්ෂයක් ගන්නකොට ඔවුන්ගේ මැදිවරණ කිව්වා ආලිමාවේ අනුරට ඡන්ද කෝටියක් කියලා. හැබැයි 150 ගන්න බැරි වුණා අපි හඳුරෝනි. JR ගෙන් පටන් ගත්ත ජනාධිපතිකම ප්‍රේමදාස DB විජේතුංග ජනාධිපතිතුමාණන්

0: ජාතික ජනබලවේගේ සමග පෙළ ගැසෙමින් විපක්ෂය නන්නත්තාර කරන ගමනක තමා ඉන්නේ. ඇතරම විපක්ෂයට යන්නේ නම් නැති තත්ත්වයක් තමා මේ වෙනකොට රට තුල උදා වෙමින් තියෙන්නේ. ඒ නිසා ඇත්තරම පව් අපේ රටේ විපක්ෂය කරමින් ඉන්නේ ජනතාවට විහිළු සපයන එක. සිදුවන ක්‍රියාවලිය තමයි ඇත්තටම විපක්ෂ නායක වරයට පුළුවන්කමක් තිබුණේ නැහැ විපක්ෂයේ සමස්ත කණ්ඩායමවත් එකතු කරගන්න.
1: බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා නඩු කටයුතු අවසන් වනතුරු සැකකරුව සිරාඩාසේ තබා ගැනීම වැනි විකල්ප ක්‍රමවේද වෙත යොමු විය යුතු බව නීති විශාරදීන් පවසනවා. මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා සඳහන් කළේ ඊට අදාළ නීති ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
2: විශේෂයෙන්ම දරුණු අපරාධවලට නෙමෙයි මේ කියන ආකාරයකට සිරාඩස්සී තබා ගැනීම ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද හේතුව දැන් අපි දන්නවා නඩුව සම්පූර්ණයෙන්ම අහලා දඬුවම දෙනවනේ. ඒ දඬුවම දීමේදී නීතියේ තියෙනවා බන්ධනාගාරගත කිරීම කියලා. ඒක බන්ධනාගාරගත කරාට පස්සේ බන්ධනාගාර ආඥාපනතෙත් යම් යම් වෙනස්කම් ගෙනල්ලා අපිට පුළුවන් සිරාඩස්සී දැන් බන්ධනාගාරයේම නැතුව එයාව රැඳුම් තානයක තබන්න. ඒක කිසි ගැටලුවක්
1: ඒ 1999 ප්‍රජා විශෝධන පනත ක්‍රියාත්මක කිරීම තුළින්ද බන්ධනාකාර තදබදය අවම කරගත හැකි බවයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහනාම හේවා සඳහන් කළේ.
2: රිමාන්ඩ්ෂිප කඳුරු තියෙනවා නම් ඒවා සැරසිය ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක හොඳින් මේක මොනිටර් කරන්න ඕනේ. මොනිටර් කරනවයි කියලා කියන්නේ ඒ අය සම්බන්ධව සමහරලාවට පොලිස් වලට කියලා වාර්තා කරන්න ඕනේ දවස් තුනකට හෝ සතියකට සැරයක්. ඊළඟට මේගොල්ලන්ට අපකාරියෝ ඉන්න ඕනේ. ඒගොල්ලන්ග වෙන රටවල නම් බයෝටෙක් වලින් මේගොල්ලෝ CCTV කැමරා වලින් බලන්න පුළුවන්. ඒ වගේ හොඳ දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඒක ප්‍රගතිශීලී පියවර. මීට අමතරව කරන්න පුළුවන් දෙයක් තමයි 1999 ප්‍රජා විශෝධන පනත කියන එකක් තියෙනවා. ඒක හරි බලගතු පනතක්. මොකද ප්‍රජා විශෝධන පනත යටතේ සුළුසුළු වැඩිවලට මේ ගිහිල්ලා සිරගෙවල් වල සිටීම තුළ ඉන්න බන්ධනාගාරවල තියෙන තත්බදේ වැඩි වෙනවා. 75%කටත් වඩා වැඩියෙන් ඉන්නේ මේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදීම. ඉතින් මේවා පිළිබඳ හොඳ සංගණනයක් කරලා එහෙම කරොත් තත්බදේ අඩු කරගන්නත් පුළුවන්.
1: දිවයින පුරා බන්ධනාගාරවල මේ වන විට සිටින රැඳවියන් සංඛ්‍යාව 38,000ක්. මීගමෝ බන්ධනාගාරයේද තවත් රැඳවියන් 600ක් පමණ රඳවා සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක සඳහන් කළේ. රුපියල් 20,18,90,000ක පමණ වටිනාකමකින් යුත් හෂීස් මද්‍රව්‍ය තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 27 කැනඩා ජාතිකයෙක්. ඔහු හෂීස් තොගය කැනඩාවේ ටොරෙන්ටෝ නුවරෙන් මිලදීගෙන කටාර් රාජ්‍ය දෝහා වෙත පැමිණ එතැන් සිට කටුනායකට පැමිණ ඇති බවයි රේගුව පැවසුවේ. සැකකරුගේ ගමන්මළු තුළ තිබී හෂීස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ග්‍රෑම් 117කට අධික ප්‍රමාණයක් සොයා ගැනුණා. මේ අතර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන රුපියල් 34,31,400ක වටිනාකමකින් යුත් විදේශීය පරවියන් 64 දෙනෙකු සමග ශ්‍රී ලාංකිකයන් 2 කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකරුවන් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි සුරතල් සතුන් අලෙවි කිරීමේ වෙළඳසැල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් 2. මේ අතර රුපියල් 60,30,000ක වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන චීන ජාතිකයෙකුද කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවා. සෞදියේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකක් වෙත හූති සටන්කාමෙන් විසින් ප්‍රහාර එල්ල කර තිබෙනවා. හූති සටන්කාමෙන් විසින් මෙලෙස මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත්තේ සෞදි අරාබිය රතු මුහුදේ පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකටයි. අමෙරිකාව චෝදනා කළේ මෙම ප්‍රහාර ඉරානයට සහාය දීමක් ලෙස හැඳින්විය හැකි බවයි. හූති සටන්කාමෙන් වෙත පිටුබලය සපයන්නේ යේමනයේ සහ ඉරානයයි. අමෙරිකා විසින් ඉරානයේ දූපත් ප්‍රදේශ සඳහා බෝම්බ හෙලීම තවමත් සිදුවනවා. මෙතර ඉරානයේ අවහිරතා හේතුවෙන් වාණිජ නෞකා 16ක් නවතා තැමීමට අමෙරිකාව කටයුතු කළා. නැවත හරවා යවා ඇති වාණිජ නෞකා ගණන 12ක්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ යුද්ධය අවසන් කිරීම සඳහා ඉරානය සමග තවමත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි. දකුණු චීන මුහුදේදී වියට්නාම නෞකාවක් ගිලී යාමෙන් පුද්ගලින් 23 අතුරුදන් වී තිබෙනවා. අනතුරට ලක් ඇත්තේ වියට්නාමේ කොයින් ගුවෙන් 18 නැමැති බහඬ ප්‍රවහන නෞකාවයි. අනතුර සිදුවන අවස්ථාවේ නෞකාවේ ගමන් කර ඇති පුද්ගලින් සංඛ්‍යාව 62ක්. ඔවුන් සියලු දෙනා වියට්නාම ජාතිකයන් වන අතර 39 බුදාගෙන තිබෙනවා. යලි සිරස්තල ඩෙංගු රෝගීන් 81,000 වයි. හෙට සිට යලි මදුරු මර්ධන වැඩසටහන්.

0: ඩොලන් මිල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට. මිලියන 200ක හෂීස් කටුනායකින්. කැලණිකඟ පරික්ෂාවට නව වැඩපිළිවෙලක්. හවුති කැරලිකරුවන්ගෙන් සෞදියේ ඉන්ධන පිරිපහදු දෙකකට ප්‍රහාර. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: Town. Katy Perry කියන්නේ party songs වලින් ලෝකෙම නටවපු pop queen කෙනෙක්.
1: මේ පාර රිලීස් වෙන්න තියෙන එයාගේ අලුත්ම ඇල්බම් එකේ වැඩිම කතාබහට ලක් වෙන්නේ බීට් එකවත් ඩාන්ස් ට්‍රැක්වත් නෙවෙයි. එයාගේ personal life එක.
0: Katy Perry ගේ එන තියෙන අටවෙනි ස්ටුඩියෝ ඇල්බම් එක එයාගේ personal life එකෙන් ඉන්ස්පයර් වෙලා ලියලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුණේ.
1: එයා මෑතකදී කියලා තිබුණේ අමාරු කාලයක් පහු කරලා ආපු හැඟීම් තමයි අලුත් මියුසික් වලට එයාට ලොකුම උදව්වක් වුණේ කියලා.
0: ඉතින් මේ පාර පෙරි රිලීස් කරන ඇල්බම් එක එයාගේ ලයිෆ් එක ගැන ලියපු ඩයරි එකක් කියලා තමයි අපිට හිතෙන්නේ.
2: Talk of the Town.

0: ඩෙංගු මාරාන්තිකයි. මේ නාවල බෙස්ට්කයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
1: ඩෙංගු රක්තපාතය ජීවිත අවදානමක් සහිත රෝගී තත්ත්වයක්. ඇඟේ අභ්‍යන්තර අවයවවල ලේ වහනයක් වගේ අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඇඟේ අභ්‍යන්තර අවයව අක්‍රීය වීමක් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඩෙංගු ෂොක් සින්ඩ්‍රෝම් කියන තත්ත්වයක් දක්වා එන්න පුළුවන්. නැත්නම් රුධිර පීඩනය ගොඩක් අඩු වීමක් ඇති විය හැකියි.
0: මේ පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
6: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික්ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්
1: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
2: සිරි වෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කොකා කෝලා ඉතිරි රුපියල් 150යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි. ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි. කාගිල්ස් ෆුඩ් සිටි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 167 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
5: තියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
6: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
7: මන්නම් හිතන්නේ නැත.
5: දකින හීන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
8: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
9: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
10: බලන් ඉන්න බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: සියද පත්තරේ විදහසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ මිස් බේකර් කියන වැඳිලියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
5: ගිහින්
4: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
5: නැහැ. නැන් මොඩ කතාවක් කිව්වම නැති.
6: ගොඩේ
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: අලුත් සොංග් එකක්ද?
10: නෑ, දැන් සිංගර් එකකින් ASUS, HP, Dell, Acer, MSI ලැප්ටොප්ස් ගන්න මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක 20,000ක් විතරයි. So, 20 and upgrade.
11: Upgrade වෙන්න ලැප්ටොප්ස් ගන්න. සිංගර් එකට අදම එන්න.
12: බින්දේ

0: Dito ka sa Pisipa Masri SLIC Life GV Direction Oppo Himian Time Yuna 7th Bonus Pratilabe Agaya Rupiah Kuti 1000 Harase Hata Ikmawai Sri Lanka Insurance Life Biyakumin Mavakumin
1: Big Big Dinumai Bonanza Bonanza
2: Satipata Scooter Dinapata Smartphone Big Racer Ho Big Light Avala Ati Escort Dunkier විසිතුනයි 43ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන

0: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩිය ෂොපින් ෆෙස්ටිවල්.
1: හරි ගියේ හරිම තැනට ගිහින්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රිවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: නිදහස් නොකළ වාහන 1025ක් හම්බන්තොට වරායේ මෙරටට ගෙන්වන ලද වාහන 1025ක් පමණ හම්බන්තොට වරායේ නිදහස් කර ගැනීමට ආනයනකරුවෝ කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචේවා සඳහන් කළේ එම වාහන අතරින් 625ක් මෙරටට ආනයනය කර මාස 6කට අධික බවයි. කිසිදු රේගු වරදක් නොමැතිව නිදහස් කරගෙන නොමැති මෙම වාහන රේගු ආඥා පනතේ 109 වගන්තිය ප්‍රකාරව වෙන්දේසි කිරීම හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට ඉදිරිදී කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මෙරටට ගෙන්වන ඕනෑම් භාණ්ඩයක් මාසයක් තුළ ඊට අදාළ සියලු බදු වර්ග ගෙවා නිදහස් කරගත යුතුයි. එසේ නොකරන වාහන රේගු ආඥා පනත යටතේ විකුණා එම මුදලින් රජයට අවශ්‍ය බදු ප්‍රමාණය අය කර ගැනීමට කටයුතු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. ඉරානයට ප්‍රහාර එල්ල නොකරන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරට හමුදාවට නියෝග කර තිබෙනවා. ඒ සති දෙකකට ආසන්න කාලයක් සඳහායි. අමෙරිකානු ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පසුගිය 13 සිට දෙපාර්ශ් අතර පවතින දෛනික ප්‍රහාර හමුවේයි. ඉන්දියාව අන්තර්ජාතික පන්දු අර විශ්ව ශ්‍රේණිගත කිරීම්වල යළි පෙරමුණගෙන සිටිනවා. ඒ ප්‍රසාද ලකුණු 268ක් ලබා ගනිමින් එංගලන්තයේ දෙවන ස්ථානයට පත් ඇති අතර ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 260ක්. ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දිය කොදෙව් යන කණ්ඩායම් 3, 4, 5, 6 සහ 7 යන ස්ථානවල පසුවනවා. බංගලාදේශ 8 ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාවට හිමි වෙත්තේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල 9 ස්ථානයයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna Bindu 111 7888

රත්තරම් මාගේ සුරංගනක් වාගේ. මං කිව්ව හරි නේද? හරි, අලුත් පැයකට ඇවිල්ලා තියෙන්නේ. අලුත්ම අලුත් පැයක්, වෙනසක් නෑ. මේ අලුත් පැයේ මෙසේජ් එකක් කියවලා තියන්න 0711982294 කියන අපේ WhatsApp නම්බරයකට. මාෂි බලාගෙන ඉන්න මෙසේජස් ටික මතක් කරන්න. එනි සෙග්මන්ට් එන්න හවස 4 වෙනකන් මාෂි ඉන්නවා මේ පැත්තේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මී අපයිනවා අනිත් පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේ ගේන සමහර විශ්වාසභංග එන්නේ නැහැ.
5: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යන නම් අපි සියලු පක්ෂික කවිලා ඒ විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75 කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා

0: විතරයි. So 20 and upgrade.
1: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න. සිංගේකට අදම එන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
3: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
1: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19 කෝල් එකක් ගන්නකෝ. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද?
5: ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් BBB- stable outlook.

0: Nada su du kotigena e Disney.
1: Danin Anna. Sati tawassala hawasa dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට්කට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: ഡെങ്കു മാറാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെലന്തുണു കെനിക്കുട്ടെ വൈദ്യ ഉപദേശകിൻ തൊറവ് വിനത് വേദനാ നാശക ഓ അദ്ദേഹത് പാവിച്ച് കിരീമ ഇതാ ഭയാനക്ക് സംകുലതാവായിട്ട് ഗോസ് രോഗിയാകെ ജീവിതേ ഉവത് നെതിവിയ ഹെക്ക.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ. අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: ඉනවෙන්න මෙන්න වෙලාව.
6: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
2: Okay.
6: Rest.
2: Resting.
6: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
7: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
8: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
9: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදි.
10: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
11: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
2: අලුත් වෙලා.
12: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710666222. Prime Residences.
14: නිවාසට අවශ්‍ය හැම දෙම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
15: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
20: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 header වැඩකාරයා. david pierce motor company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කොෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝබැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝබැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිවෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් Vigo ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114700550
4: රන්පවුමකට ඉහළ අප්‍රිකාරම අමතන 0115880400 එල්ලෝ එල්සී රන් සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
7: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
8: ගන් අතරට සුරසුරුනේට දැන් මම බය නැහැ
9: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
10: දොරකුළු වැරෙන මතක සේප්පෝ
11: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
10: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
12: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
10: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න
13: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
14: ඈරාලා හමි
13: ඇහුන් නැද්ද මං කියපුවා
14: නෑ නෑ අහන් හිටියේ
13: මොනවද අහන් හිටියේ
14: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
13: හෑ
14: ඔහුරාලා හමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
15: සතිය දවස් පහෙම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
16: අනුග්‍රහය
17: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිනාරේ චාප්තාරේ
18: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
19: සියත සතියන්

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
0: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
4: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න Pick Me ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාර වෙනකන් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලියසීම බුක් කරගන්න පුළුවන්. Goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට move කරන්න Pick Me Truck book කරන්න.
6: Theater Tele දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
9: රාජ්‍යරිය ගොබ්බයා.
10: ඒයි කටට ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
11: නිලබල කරේති ඔලමුල පුරේ.
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සියත ටීවී තුලින්.
13: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0111 7667 222 අමතන්න.
14: මතකද මතකද මතකද මතකද සිංගල් බිග් බොනන්සා.
15: 60%ක් ඩිස්කවුන්ට් කරගෙන
14: මේ අමුදෙතාව.
15: නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූනි 31 දක්වා පමණයි සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
16: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111 7515 555 අමතන්න.

0: දැන් වෙලාව හවස 2යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj City 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම නිය කේවිලි, helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: किया था टॉप स्टोरी
1: एल्ल प्रदेशे होटल एकट मिलियनयक तटा පාරිභෝගික නීති උල්ලංඝනය කළ ඇල්ල ප්‍රදේශයේ හෝටලයකට බණ්ඩාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ රුපියල් මිලියන 1තර මුදලක් නියම කර තිබෙනවා. එම නඩුව පවරා තිබුණේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන් විසින්. අදාළ නිලධාරීන් සිදු කළ වැටලීමකදී එම හෝටලය මගින් නියමිත මිල ඉක්මවා පානීය ජල බෝතල් අලෙවි කරන බව අනාවරණ වුණා. නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හෝටල් සමාගම විසින් චෝදනාවලට වරද පිළිගැනීම හේතුවෙන් මිලියන 1ක දඩමුදල නියම කෙරුණු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවි. පාරිභෝගික නීති උල්ලංඝනය කරන හෝටල් අපරශාලා සහ අනිකුත් වෙළඳ ආයතන පිළිබඳ තොරතුරු 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත දැනුම් දෙන ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් ක්‍රීඩා පුවතක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභී නතර දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ රිසා හෙන්ඩ්‍රික්ස් පෙරමුණගෙන සිටිනවා. ඔහු තරඟ පහකදී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 200ක්. කලම්බ කැප්ස් කණ්ඩායමේ නායක කමිල් මෙන්ඩිස් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානය ගෙන ඇති ලකුණු 183ක් වාර්තා කරමින්, කැන්ඩි රොයල්ස් කණ්ඩායමේ ලහිරුදාර තරඟ පහකදී ලකුණු 168ක් ලබා තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තුන්වන ස්ථානය ගෙන සිටිනවා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madhuli Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna 0111 788 668.

0: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රෝපින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර්

0: Technocrean, LOLC General Insurance V-Help.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
2: අම්මේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක්කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
1: මොකද මේ වගේ කියන්නේ?
7: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
9: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා. තැකි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 1 387 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
7: 20 upgrade 20 upgrade.
8: අලුත් සොන් එකක්ද?
7: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
9: Upgrade වෙන laptops ගන්න. Singer එකට අදම එන්න.
10: ඩෙංගු මාරාන්තිකයි. මේනාවල බෙස්ට් කෙයා වෛද්‍ය ආයතනයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසංක වීරසිංහ.
11: ඩෙංගු නැත්තම් වෙනත් වෛරස් රෝගී තත්වයකදී අපි මුලින්ම කියන්නේ විජලනය වීමෙන් ඇඟ වළක්වා ගන්න, හොඳට දියර ආහාර ගන්න, මුත්‍රා වැඩි ප්‍රමාණයක් යන විදිහට වෛද්‍ය උපදේශ නැතුව වෙනත් ඖෂධවලට යොමු වෙන්න එපා. තමන්ට වෛරස් රෝගී තත්වයක් හෝ නැත්තම් ඩෙංගු වගේ හැඟෙන තත්වයක් තියෙනවා නම් කිට්ටුම වෛද්‍යවරේ කම්බ වෙලා තමන්ට තියෙන රෝග ලක්ෂණ, ඒ රෝග ලක්ෂණ දින වකවානුත් එක්ක දැනුම් දෙන්න. එතකොට ඒ වෛද්‍යවරයා අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙයි.
10: මේ පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
12: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
13: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
12: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
13: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
14: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
15: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
16: ෂොප් එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
17: ගංගාතුරට සුරසුරුමෙට දැන් මම බය නෑ.
16: අකුණු ගැහුවත් ගිනි දැත්තත් no problem.
17: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
15: එක ලක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්.
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝන, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
19: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
20: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
21: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ ෂොපින්, බිල් පේමන්ට්ස්, ඕනම දෙයකට කැෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි බිලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්-ඉයර් ෂොපින් ෆෙස්ටිවල්.
3: ඒ මිස් බේකර් කියන වැඳිලියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
4: ගිහිල්ලා
3: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
4: නැහැ. නැන් මොඩ කතාවක් කිව්වම නැති.
5: ගොඩේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
7: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: දහස් විසි පවසේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තහිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකමින්.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඒක හරිම අපූරු ලෝකයක්.
4: පොඩි පරාකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
3: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
5: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
3: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
6: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13016 අමතන්න.

0: දැන් වෙලාව හවස 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිනෝද රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 400IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: किया था टॉप स्टोरी
1: सुपर एलिनो अवधानम के ना अनुत्रुंग विमाक सुपर एलिनो संसदीय हेतु इन जलहिंग्यक सह दरियों सुम काल गुनिया कथित है कि बावटे मलेशिया नो देशों कुन विद्या कीन अनुत्रुंग वाती बनवा මැලේසියානු කාලගුණ දෙපාර්තමේන්තුව සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පුරෝකථනය කර ඇති ලබන ඔක්තෝබර් සිට 2027 ජනවාරි අතර කාලයේදී සුපර් එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. එම කාලය ඊසාන දිග මෝසම් සමය සමග සමපාතුවද සාමාන්‍යයට වඩා වර්ෂාපතනය 10-20 දක්වා අඩුවිය හැකි බව පෙන්වා දෙනවා. ඔවුන් අනතුරු අඟවා ඇති ජලාශවලට ප්‍රමාණවත් ලෙස ජලය එකතු නොවීම හේතුවෙන් මෝසම් සමය අවසන් වූ පසු ජල හිඟයක් ඇතිවීමේ අවදානම ඉහළ යා හැකි බවයි. මෙවැනි විටත් මැලේසියාවේ පර්ලිස් ප්‍රාන්තයේ ටිමාටසෝ ජලාශයේ ජලමට්ටම 27.54 දක්වාත් ජොහොර් ප්‍රාන්තයේ ලෙබම් ජලාශයේ ජලමට්ටම 28.62 දක්වාත් පහත වැටි ඇති බව වාර්තා වනවා. විශේෂඥයින් පෙන්වා දෙන්නේ සුපර් එලිනෝ තත්ත්වයේ හේතුවෙන් උණුසුම් තරංග, ජල සැපියුම් බාධා, කෘෂිකාර්මික අස්වැන්න අඩුවීම, මසුන්ගේ අස්වැන්න පහත වැටීම සිදුවිය හැකි බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within Amathanna Bindu 117 888 666
4: Siyata Satyantaya

0: පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
1: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
2: ගන්නවා ලයිසන් එක.
3: දැන් හරිනේ අමාරු.
0: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි. වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සඵල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ්ඩා නීති නේද?
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
5: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8333 444. සීතා හදවත් දිනු හිතවත්කම.
6: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලා ගන්න.
8: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුළු තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5% අසම සම පොලියක්. LP ස්ථාවර තැන්පතු trading A-LKA outlook stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
11: අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
12: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
13: 20 upgrade 20 upgrade.
14: අලුත් සොන් එකක්ද?
13: නෑ, දැන් සිංගර් එකකින් ASUS, HP, Dell, Acer, MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
14: Upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න.
15: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන break නොකර යන්න. LOLC General Insurance we help.
16: තියේතර ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මාව දැකලා හැංගුණානේ.
18: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
16: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරි නගරයක්.
19: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේන නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
20: සියත ටීවී තුලින්
21: සියත සතියන්.

හවස 3යි විනාඩි 23යි වෙලාව. සින්දුවක් කෝණි කියලා මැසේජස් ඇවිල්ලා තියෙනවා. ඒක මම ඉක්මනට මතක් කරන්නම්. බලමු කවුද ඉන්නේ කියලා. මඩපාත ලක්ෂ්මන් මට මැසේජ් එකක් එවලා තියෙනවා. ෆැමිලි එක හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් කෝණි කියලා. මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම්. අහගෙන ඉන්නේ මං මටත් සින්දුවක් දෙන්න කියලා මාපලගම පියල් ජේ මට මැසේජ් එකක් එවලා තියෙනවා සුපුරුදු විදිහටම. ඉතින් ඔන්න මේ ඇහෙන සින්දුවට එකතු කරගන්නම්. පිළියන්දල පැත්තට යන්න හදන්නේ පිළියන්දලින් තිලක්. මට මැසේජ් එකක් එවලා තියෙනවා පිළියන්දල ඔබෙල් එකේ. අපි ඔයාව සද්දට අහගෙන ඉන්නේ. දෙන්නකො මට ලස්සන සින්දුවක්. අනිවාර්යයෙන්ම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න මේ ඇහෙන සින්දුවට. මටත් සින්දුවක් ඕනේ. මාවත් මතක් කරන්න කියලා කපිල මැසේජ් එකක් එවලා තියෙනවා. දුවස් යෙනුජී වයිෆ් චතුරිකාවත් එකතු කරගන්න කියලා තියෙනවා. මේ ඇහෙන සින්දුවට. ඉතින් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න හවස 4 වෙනකම් මං ඉන්නවා. මැසේජ් එකක් එවන්න 0711 982 984.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: මෙම පණිවිඩය ඔබ වෙත ගෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
2: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
3: හිත මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
2: මං කාදරයක් නැතුව ආවා තාත්තේ.
3: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙමු.
4: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගයක්.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: හිනා වෙන්න මෙන්න වෙලාව.
7: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරා.
8: Okay.
7: Rest.
8: Rest in
7: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
9: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive.
10: අනුග්‍රහය.
11: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
12: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
13: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
14: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් Honor within Honor X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
15: සුබ දවසක්.
16: අලුත් වෙලා.
15: පහසු වෙලා.
16: තෑගි වැඩි වෙලා.
15: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
17: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
18: නිවාසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
19: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමික්ස්.
20: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස් තරම්.
21: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
22: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
23: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
24: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකේ. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather car. David Peters Motor Company Private Limited.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝධ රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147500.
3: රන් පවුමකට ඉහළ අප්‍රිකාරමත් අමතන්න 011185880400 එල්ලෝ එල්සි රන් සවි රන් අය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
7: ගන් වතුරට සුළුසුළුමෙට දැන් මම බය නැහැ
8: ඒක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club
9: දොරගුළු වැරෙන මතක සේප්පෝ
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
9: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
11: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
9: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
12: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා
13: ඈරාලා හමි
12: ඇහුන් නැද්ද මං කියපුවා
13: නෑ නෑ අහන් හිටියේ
12: මොනවද අහන් හිටියේ
13: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
12: හෑ
13: ඕරාලා හමි one and only සින්දු සියත
10: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
14: අනුග්‍රහය
15: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චමත්කාරේ
14: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
9: සියත සතියන්ත

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
5: ගිහිල්ලා
4: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
5: නැහැ නේ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
6: ගොඩේ
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
0: රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසී ප්‍රමුඛයා.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
12: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. David Pieris Automobiles විශ්වාසයෙන් අදම බත්තරමුල්ල Hyde Park කෝණ, කුරුණෑගල රත්නපුර හෝ මාතර ප්‍රදර්ශනාගාර වෙත පැමිණ test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ.
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715555 අමතන්න.
16: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.
17: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
18: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13,600 අමතන්න.
19: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
7: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
19: ප්‍රශ්න 4යි රුපියල් 5000.
1: සියප්‍ර පොකට් මනී.

0: නාව ඔබ වෙත ගෙනාවේ
1: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්, පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි, හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 01114700.

0: थिएटर टॉप स्टोरी
1: दिए किलिम बेलक्वी में जातक यांत्रणक सकस क्रीमट कमिटुवाक දියේ කිලීම් වැළැක්වීම සහ ජීවිත ආරක්ෂණය සඳහා වූ ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා බහුපාර්ශ්වික කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඊට අදාළව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එහිදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මధుර සෙනවිරත්න යෝජනා කළේ කුඩා අවධියේ සිටම සිසුන් තුළ දැනුවත් භාවය සහ සූදානම ඇති කිරීම සඳහා ජාතික පාසල් විෂයමාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය ඇතුළත් කළ යුතු බවයි. වෘත්තීය ජීවිත ආරක්ෂක සේවාවන් සඳහා පුහුණු ස්වේච්ඡා බලකාය ගොඩනැගීමට ක්‍රමවත් පුහුණු වැඩසටහන් ඔස්සේ තරුණ තරුණියන් සක්‍රියව දායක කර ගැනීමටද ඔහු යෝජනා කළා. මේ අතර කලවාන වැද්දාගල ගඟෙහි දිනෑමට ගිය දරුවෙකු දියගිලි මියගොස් තිබෙනවා. මේ ගොස් සතේ 16 හැවිරිදී වැද්දාගල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඔහු සිය මිතුරෙකු සමග දියනාමින් සිටියේදී දිය පාරකට හසුව ගසාගෙන ගොස් මියගොස් සති බවයි පොලිසිය සඳහන් කළේ.
0: Top story. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: හස් හතරයි විනාඩි 13යි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
3: දවසෙන් සුමානෙන් මාසෙන් ඒව කරන්න බෑ.
4: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා අරිපැත්.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: විපක්ෂයේ සමහර විශ්වාසවන් එන්නේ නෑ.
6: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා විරුද්ධව කටයුතු කරනවා.
7: අපි 75 කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
1: සෑමදිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල්
9: සමාන NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
12: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
13: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන් ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, කෙවන්න, දිනන්න.
14: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
15: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
16: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
17: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
18: Global University Partners කතා කරන්න 0718-492-492 0718-132-77
19: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within හඳුන්වා දෙන Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
14: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Fee Help

0: ඉඳීමේ අවස්ථාව. දැන්ම දරුවගේ 9යි 10යි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: තියටර් ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
5: මන්නම් හිතන්නේ නැහැ.
3: දකින හේන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
0: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30 සියත TV තුලින්.

0: ஹசாதராய் வினாடி திசைக்காய்
1: டெங்கு மாராந்திக்காய் மே பிரஜா வைத்திய விசேஷக்ஞ பிரசிலா சமரவீர.
2: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න.
1: මෙම පණිවිඩය ඔබ වෙත කෙනාවේ මොරිසන් පැරසිටෝල් වෙතින්.
3: ඇඟ රිදෙනවා වගේ තාත්තේ.
4: හිට මුලින්ම වැඩට යන දවස නේද? එන්න.
3: මං කාරදරයක් නැතුව ආවා තාත්තේ.
4: හරි පුතේ, අපි හැමදාමත් වගේ ඉස්සරහටත් අභියෝගයට අභියෝගයක් වෙන්න.
5: ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නිපදවන දේශීය නිෂ්පාදනය පැරසිටෝල් අභියෝගයට අභියෝගය.
6: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න දිනන්න.
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
8: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
9: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
10: විශ්වාසය, ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් commercial බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කොම්බැන්ක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13.16 අමතන්න.
11: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
12: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
13: දවසෙන් සුමානෙන් මාසෙන් ඒව කරන්න බෑ.
14: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා. හරි පැත්ත.
15: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
16: විපක්ෂයේ ගැන සමහර විශ්වාස භංගෙන්නේ නෑ.
17: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
18: අපි 75ක් කරපේ එකක් හරි, මේ දෙකක් දැන් හරි.
15: සෑම දිනකම උදෑසන 6යි 10, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
19: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත, රටටම සම්පත.
7: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

0: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති එස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.
1: මම මගේ මුළු බිස්නස් එකටම SLIC බිස්නස් ක්ලබ් රක්ෂණයක් දැම්මා.
2: ෂොප් එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
3: ගං වතුරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
2: අකුණු ගැහුවත් ගින්න දැත්තත් no problem.
3: ඒ විතරක් නෑ, බිස්නස් එක දියුණු කරගන්නත් උදව් කරනවා.
1: එක රක්ෂණයකින් බිස්නස් එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජෙනරල් බිස්නස් ක්ලබ්. නිවසට අවශ්‍ය හැමදේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ඩියර් ෂොපින් ෆෙස්ටිවල්.
4: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කොකාකෝලා ඉතිරි රුපියල් 150යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි. කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි. ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි. කාගිල්ස් ෆුඩ් සිටි
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Which rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: හවස 4:47.
1: සියත පාත්තරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
5: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
6: ගිහින්
5: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
6: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම ඇති.
7: ගොඩේ
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
13: 20 an upgrade 20 an upgrade.
11: අලුත් සොන් එකක්ද?
13: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 an upgrade.
14: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.

0: නුන්න දසුදු කොටිගෙන ඒ ඩිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ

0: සියතාගනින්න වෙලාව හවස පහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් වුණත් රෙජිස්ටර්ඩ් වුණත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: ඔය තා ටොප් ස්ටෝරි.
1: බෙල්ලන්විල වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවන්ට රැඳවුම් නියෝග. බෙල්ලන්විල වෙඩිතැබීම සම්බන්ධයෙන් අතරංගොඩගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් පැය 72ක කාලයකට රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා. මෙවර විට සැකකරුවන් සිටින්නේ නවගම පොලිසිය බහරෙයි. බෙල්ලන්විල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අද පෙරවරුවේ අතරංගොඩ ගෙනුණා. පොලිසිය සඳහන් කළේ අදාළ සිද්ධියේ වෙඩික්කරු සහ වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු නවගම ප්‍රදේශයේදී අතරංගොඩ ගෙන ඇති බවයි. ඊ රාත්‍රී 7:45ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් බෙල්ලන්විල ඇවිදින මන්තිරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල හිමිකරු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදු කරනු ලැබුවා. බරපතල තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. මෙම සිටියේ වෙඩික්කරු යුද හමුදාවෙන් පලා ගිය අයෙකු බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වුණා. ඔහු මින්නේරිය යුද හමුදා කඳුරෙන් ගිනියවි අස්ථානගත වූ සිද්ධියේ සැකකරුවෙකු දවන බවයි පොලිසිය පැවසුවේ. සියතමෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30.
0: සියතම ටොප් ස්ටෝරි. අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 011178 868

0: හවස පහයි විනාඩිය කොළහයි.
1: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. තැන් බලන්ඩ බට මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකෙන්දල මගේ බනත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි.
2: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
3: ගන්නවා ලයිසන් එක.
4: දැන් හරිනේ අමාරු.
2: වයිෆ්ගේ කතත් පොඩ්ඩක් වැඩි.
1: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
2: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
1: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. ආරංචි දයාලගේ අලුත්ම වාර්ෂික සපල පොලිය 111.84යිනේ. දැන් ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 115ක පොලිය කොහොන හැටිය ගෙවන්න පුළුවන්. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැදගත්නේ නේද?
5: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0711 327 777. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 4.
6: NLP Hadahana, Lankawe Wedima Tagi Dena Tagi Awastha Wedima Lotraya. NLP Hadahana, Obath Adama NLP Hadahana Balagan.
7: CDP Stavara Tanpatu Wetin 115ක් Dakwa Asama Sama Poli Anupata. Wedi Wisara Sandaha 0117 388 388 Amatanna. Naya Shreni Gatha Kirima BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. Sri Lanka Maha Bankwe Avasaralak Balapatra Labhi Mudal Samagamaki.
8: Sri Lankawe Prathama Wathawata Rhino Roofing Wetin Handunwa Dena. Rhino Premier Jala Prathirodhi Matupita Arakshane Sahitha Roofing Sheet. Rhino Roofing Wetin Handunwa Dena. Rhino Premier Roofing Sheet. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් වීවා මෝල්ට් පවුච් ඉතිරි රුපියල් 340යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 455යි. ගෝල්ඩි ජම්බෝ චිකන් සොසේජස් ඉතිරි රුපියල් 495යි. මන්චින් අයිස් බිස්කට් ඉතිරි රුපියල් 150යි. කාගිල්ස් ෆුඩ් සිටි
10: 20 and upgrade.
11: අලුත් සොන් එකක්ද?
10: නෑ, දැන් සිංගර් එකින් ASUS HP Dell Acer MSI ලැප්ටොප්ස් ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
12: Upgrade වෙන ලැප්ටොප්ස් ගන්න සිංගර් එකට අදම එන්න.
13: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
14: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
15: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
20: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
21: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.
22: සියත සති

0: හවස පහයි විනාඩි 28යි.
1: දොරකුළු ඇරෙන මතක සේප්පු.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance Free Help.
5: සුබ දවස.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි
5: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
6: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.

සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේසර් හෝ වික් ලයිටවල ඇති ස්කෝඩ් අංකය 2343ට දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න. වික් බොනැන්සා කැපුවත් දිනුම් පත්තු කරත් දිනුම්.

0: Tindahan spesial masri SLIC Life GV Direction Oppo Himian Time Yuna. Seventh bonus pratilabe agaya. Rupiah kuti 1460 ikmawai. Sri Lanka Insurance Life. Piyakumin mavakumin.
1: නිවසට අවශ්‍ය හැමදේම 60% දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. සිංගල් බිග් බොනන්සා මිඩ්ය ෂොපින් ෆෙස්ටිවල්.
2: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13600 අමතන්න.
3: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
4: ඈරාලහමි
3: ඇහුන් නැද්ද මං කියපුවා
4: නෑ නෑ අහන් හිටියේ
3: මොනවද අහන් හිටියේ
4: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
3: හෑ
4: ඕරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
5: සතියේ දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
0: අනුග්‍රහය
6: දැනෙන්න අඳින්න රිසිසේ
0: Tilaka Vardhan Textiles.

0: හවස පහයි විනාඩි 45යි.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
2: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
3: ස්විස්ටෙක් ඕතරයිස් දීලාගෙන ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
1: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
5: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
6: සියත පොකට් මනි. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
9: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383888 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාග්.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
12: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
15: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: විශ්වාසය ආරක්ෂාව සහ ඉහළම ප්‍රතිලාභ සමගින් කමර්ෂල් බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා 10.5% දක්වා ඉහළ පොලියක්. ඒ වගේම කම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් පරහා ආරම්භ කරන තැන්පතු සඳහා 0.25% අමතර පොලියක්. වැඩි විස්තර සඳහා 13:16 අමතන්න.
17: සියත සතියක්.

0: සියදාගනි නොවෙලාව හවසායයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 114 700.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: ගොවි කැටළු විසඳන බව සජිත් කියයි.
2: මම ඔබට තවත් දෙයක් කියන්න කැමතියි. අනිවාර්යෙන්ම අපේ රජයක් එනවා.
1: පාසල් විශ්වමාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය ඇතුළත් කිරීමට යෝජනාවක්. ට්‍රම්ප්ගෙන් හමුදාවට නියෝග. ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමවල ඉන්දියාව යළි පෙරමුණට.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 0.711 327 777
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්
4: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 0.768 8 233 444 සීත හදවත් දිනු හිතවත්කම
5: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න. ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුව Majestica Lanka Tiles.
7: Big big dinumai bonanza bonanza
8: සතිපතා ස්කූටර් දිනපතා ස්මාර්ට්ෆෝන් වික්‍රේත සර්හෝ වික්‍රයිටවල ඇති එස්කෝඩ් අංකය 2343 දැන්ම SMS කර දවටනේ ළඟ තබා ගන්න.
9: ඔබට අවශ්‍යම මොහොතේදී විශේෂඥ තාක්ෂණික සහාය සමගින් ගමන බ්‍රේක් නොකර යන්න. LOLC General Insurance We Help.
10: තියටර් ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
11: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්.
12: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
13: කාජිරෝ ගොබ්බයා.
14: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
15: නිලබල කරේති ඔලමුල පුරේ.
16: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට සීත TV තුලින්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: දෙවෙනුවර පෙරහැරින් කාවඩි ඉවත් කිරීමට නිර්දේශ. බෙල්ලන්විල වෙඩි තැබීමේ සකකරුවන්ට රඳවුම් නියෝග. පාසල් විශ්වමාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපන ඇතුළත් කිරීමට යෝජනාවක්. ට්‍රම්ප්ගෙන් හමුදාවට නියෝග. ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව යළි පෙරමුණට.
0: දේශීය සියත. ලෝකල් නිවුස් ඔන් සියත. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madhuli Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Amathanna 01117866
1: දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහාදේවාලයේ ලපන 28 වනදා පැවැත්වීමට නියමිත පෙරහරේ කාවටි නර්තනය ඉවත් කිරීමට පොලිසිය විසින් නිර්දේශ කර තිබෙනවා. පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් සිදු කර ඇති අදාළ නිර්දේශය මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න විසින් දැනුම් දී ඇත්තේ විෂ්ණු දේවාලයේ බස්නායකවරයා වෙතයි. දෙවිනුවර විෂ්ණු දේවාලයේ පෙරහර මංගල්‍යයේ මේ දිනවල පැවැත්වෙන අතර එහි කාවටි නර්තන අංගය සහිත පෙරහර ලබන 28 වනදා පැවැත්වීමට නියමිතව තිබුණා. අදාළ පෙරහර සම්බන්ධයෙන් සංවිධායකින් සහ නර්තන ශිල්පීන් අතර මතභේදාත්මක තත්ත්වයක් ඇතිවිය හැකි බවට තොරතුරු ලැබී තිබුණේ බුද්ධිතක්සේරු වාර්තානුවයි. ඒ අනුව අදාළ දිනෙහි පැවැත්වෙන කාවඩි නර්තනංගේ ඉවත් කිරීමට නිර්දේශ කරන බව පොලිස්පතිවරයා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණා. බෙල්ලන්විල වෙඩි තැබීම සම්බන්ධයෙන් අතරංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් පැය 72ක කාලයකට රඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා. මෙවර විට සකකරුවන් සිටින්නේ නවගමුව පොලිසිය බහරේ. බෙල්ලන්විල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනෙකු අද පෙරවරුවේ අතරංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අදාළ සිද්ධියේ වෙඩිකරු සහ වෙඩිකරු පැමිණි යතුරුපැදියේ පැදිකරු නවගමුව ප්‍රදේශයේදී අතරංගුවට ගෙන ඇති බවයි. ඊ රාත්‍රී 7:45ට පමණ යතුරුපැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් බෙල්ලන්විල ඇවිදින මන්තිරුවට පිවිසෙන ස්ථානය අසලදී අවන්හලක් ඉදිරිපිට සිටි අවන්හල් හිමිකරු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදු කරනු ලැබුවා. බරපතල තුවාල ලැබූ අවන්හල් හිමිකරු කොළඹවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු මින්නේරියේ යුද හමුදා කඳුරෙන් ගිනියාවේ අස්ථානගත වූ සිද්ධියේ සැකකරුවෙකුද වන බවයි පොලිසිය පැවසුවේ. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ කොස්මාලි නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියෙකු බවට වාර්තා වන අතර ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය සඳහන් කළා. මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීම් 22ක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීම් වලින් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 15ක්. කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලා අස්වේතු බව ජාතක කවිචන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වමින්.
4: කෘෂිකර්ම මාත්‍ය ලාල්කාන්ත කෙඩි ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් මේ රටේ කෘෂිකර්මාන්තයටත් ගුවි ජනතාවටත් විවිධ ක්ෂේත්‍රවලටත් දැඩි ලෙස එල්ල කරන අවලාද මඩ බොරු බේගල් හමුවේ පිළිගත නොහැකි තර්ක හමුවේ අපි තවදුරටත් නිහඬව ඉන්න බෑ. කෘෂිකර්ම අමාත්‍යවරයා එළවා දැමීමේ සටන දැන් අපි පටන් ගත යුතුන. එනිසා ගමෙන් බිමෙන් ගොවි බිමෙන් හැමතැනින් මේ අගනගරය දක්වා ගේන්න ඕනේ, පාර්ලිමේන්තුව දක්වා ගේන්න ඕනේ. ලබන සිකුරාදා වෙනකොට අපි මේ සටන පටන් ගන්නවා. ලාල්කාන්ත කෘෂිකර්ම මාත්‍ය ධූරේ ඉවත් කරන සටන.
1: ගොවි කැටළු විසඳීමට ආණ්ඩුව මැදිහත් වී සිටින බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
5: එතකොට පොහොර සානාධාරි දිගුණයක් කරලා තියෙනවා. රුපියල් 10,000 පොහොර අරගෙන රුපියල් 10,000 ආණ්ඩුව පොහොර දුන්නා. වහලා තිබුණු ගබඩා ප්‍රතිසංස්කරණය කරලා නැවත වී මිලදී ගැනීම ආරම්භ කරලා තියෙනවා. වී වේලන යන්ත්‍ර සවි කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට වී වලවි මණ්ඩලේ යාවත් කාලින කරන කටයුතු ඒ ටික කරගෙන යනවා.
1: තම ආණ්ඩුවක් යටතේ ගොවි ප්‍රශ්න විසඳන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ජන හමුවකට එක්වමින්.
6: ඔබට කියනවා ආටිෆිෂල් ගොවියා කියලා. අපි රජයට කියන්න කැමති, ඔබ මේ රටේ ගොවි ජනතාවට අපහාස කරන්නට අනිවාර්යෙන්ම මේ රජයේ අවසානය තීන්දුව කරන්නට ගොවි ජනතාව නායකත්වය ලබා දෙනවා කියන එක නිසකයි කියන එක අපි විශ්වාස කරනවා. මම ඔබට තවත් දෙයක් කියන්න කැමතියි. අනිවාර්යෙන්ම අපේ රජයක් එනවා. ඒක ගැන කිසිම සැකයක් හිතේ තියාගන්න එපා. අපේ රජයක් තුල අපි අපේ ගොවි ජනතාවට නව තාක්ෂණය ලබා දෙනවා.
1: විපක්ෂයේ විශ්වාසය කඩවිය ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළා.
7: අපි දකින්නේ මේ විශ්වාස භංගයේ ගෙනාපු කියන අස්සම් කරපු ඒ විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පවා කීප දෙනෙක් ඉදර රැඳී සිටියේ නැහැ චන්ද්‍ර ප්‍රකාශ කරන අවස්ථාවේ. ඒත් මේක අපි දකින්නේ පැහැදිලිවම විපක්ෂ නායකයට විරුද්ධව ගෙනාපු විශ්වාස භංගයක් විදිහට තමයි දකින්නේ.
1: විනිසුරුවරුන්ගේ කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා.
8: ආණ්ඩුව ඉදරමනම් ගොවියගේ ප්‍රශ්නයට වඩා අසීමිත බදුමරට වඩා මේ පනත විරස්ථා සංශෝධනය ගිරල්ලා ශේෂාධිකාරී මිනිසුන්ගේ කාලෙ දික් කරන්න ඕනේ කියලා ඔබ යන ජනමත විචාරණය. අපි අභියෝග කරනවා ආණ්ඩුවට හැකියාවක් තියෙන ජනමත විචාරණයකට ගිර ජනතාවට අවස්ථාව දෙන්න. ජනතාව තීන්දුව කරනවා නම් කාලෙ දික් කරන්න ඕනේ කියලා එක ජනතාව තීන්දුව කරයි. මේක අපිට තීන්දුව ගන්න අයිතියක් නැහැ.
1: සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පළකලේ මෙවන් අදහසක්.
9: නිෂකාරු ප්‍රමාණය වැඩි කළා. සාමාන්‍ය ප්‍රමාණය වැඩි කරනකොටම වයස් සීමාවත් වැඩි කරනවා. එවැනි අවස්ථාවකදී ඒ දේ සිදු කළ තිබුණෙත් නැහැ. ඒ නිසායි අපි මේ පැත්තෙන් එන ඉල්ලීම කරත් අහුන් කන් දීලා තිබෙන්නේ. විශ්වාස භංගයට අසම් කරපුවත් මං හිතන්නේ විශ්වාස භංගයට ඡන්ද දෙන්න ආවේ නැහැ. ඔක්කොම ඡන්ද තිබුණ 36ක්ද පොයේද.
1: සෞඛ්‍ය ශාස්ත්‍රය කඩාවැටීමට ලක් වෙති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළා.
10: ආල්වලට නිසි මිලක් නැහැ ගොවියන්ට. ඒ වගේම පැහැදිලිවම මේ රටේ අධිකරණ ශේෂ්ත්‍රයේ පිළිබඳව තිබෙන ගැටලු පිළිබඳව නීතිඥ ප්‍රජාව අද එළියට අවිලා කතා කරනවා. සෞඛ්‍ය ශේෂ්ත්‍රය අද කඩාගෙන වැටලා තියෙනවා. අද වෛද්‍යවරු ඒ පිළිබඳව දිගින් දිගටම කතා කරනවා.
1: ආණ්ඩුව ජනමතයට එරෙහිව කටයුතු කරන බවට සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මොජිබ රහමාන් චෝදනා කළා.
11: මෙතුමන්ලා කිව්වේ අපි එහෙම කරන්නේ නැහැ. අපේ එකෙක් වැරදි කරත් අපි එළියට දානවා කියලා තමයි මෙතුමන්ලා ජනමතේ හදලා ඒ මැන්ඩේට් එක ගත්තේ. නමුත් අද ඒ මැන්ඩේට් එකට විරුද්ධව ඒගොල්ලෝ ඡන්දේ පාවිච්චි කළා. ඉතින් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මෙතුමන්ලා ඡන්දේ දීපු මිනිස්සුන්ට ඒගොල්ලෝ අද පස්සපැත්ත ඇරෙව්වා.
1: ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යආරච්චි සඳහන් කළා.
12: ආණ්ඩුව මේ විසමද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව ඒ ගෙනියන දැවැන්ත ක්‍රියාමාර්ගය ලෙසම ගෙනියනවා. අපි දන්නවා ඒක එහෙම ගෙනියනකොට අද සංවිධානාත්මක අපරාධ සහ විසමද්‍රව්‍ය වලට අත්අඩංගුවට ලක් වෙලා ඉන්න විශේෂ ප්‍රකාශ නිකුත් කරන දිවුරුම් ප්‍රකාශ ලබා දෙන සාක්ෂි දෙන අයගේ ප්‍රකාශ අතරේ නම් අතරේ කියවෙනවා විපක්ෂයේ රටපාලන ගරු කණ්ඩායම් වල තියෙන සහසම්බන්ධතාවයන්. එනිසා අද සංවිධානාත්මක අපරාධ සහ විසමද්‍රව්‍ය ජාලයේ ඉන්න අයත් කලබල වෙලා ඉන්නවා. ඒවට විවිධ අනුග්‍රහයන් සහ ආශිර්වාදයන් කවරණ දීපු ඇතැම් පුද්ගලයන් සහ කණ්ඩායමුත් කලබලයේ ඉන්නවා.
1: ඩෙංගු මදුරුවන් ඇතැම් ක්‍රිමිනාශක කෙරෙහි ප්‍රතිරෝධයක් දක්වන බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ ඒ සඳහා විකල්ප ක්‍රිමිනාශක භාවිතය කෙරෙහි අවධානය යොමු ඇති බවයි.
13: දුරුවන් ඉන්න ප්‍රදේශවලට රෝගීන් වාර්තා ඉන්න ප්‍රදේශවලට දුමායනය කරනවා. මේ දුමායනය කිරීම සඳහා අපි රසායන ද්‍රව්‍යයක් තමයි යොදාගන්නේ. පෙස්කාට් රසායන ද්‍රව්‍ය බොහෝ විට අපි යොදා ගන්නවා. ඒ වගේම මේ රසායන ද්‍රව්‍ය නිරන්තරයෙන් භාවිතා කිරීමේදී සාමාන්‍ය සිද්ධිමාලාව තමයි මේ රසායන ද්‍රව්‍යට ප්‍රතිරෝධය දක්වනවා. ඒ නිසා මදුරුවන්ගේ මැරෙන ප්‍රතිශතය අඩුවීමක් පෙන්නුම් කරනවා. ඒ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ පරීක්ෂණවලදී යම් යම් ප්‍රදේශවලදී තහවුරු වෙලා තියෙනවා. ඒ නිසා ඒ ප්‍රදේශවලට වෙනත් කෘමිනාශකයක් සුදුසු කෘමිනාශකයක් යොදා ගැනීමේ පරීක්ෂණ වලින් තහවුරු කෘමිනාශක ගෙන්වීම සඳහා යෝජනා වෙලා තියෙනවා. ඉදිරියේදී අපි ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරනවා. ඒ අනුව අපි සෑම උත්සාහයක්ම ගන්නවා වෛරසය සහිත මදුරුවන් පලවා හැරීම සහ දුමායනය කරලා මරා දැමීම. ඒ වගේම මහජනතාව සහ හමුදාව ත්‍රිවිධ හමුදාව සියලු කාර්ය මණ්ඩල එකතු වෙලා බොහෝ ස්ථාන ඉවත් කිරීම.
1: ඩෙංගු මරණ 61ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 80,905ක්. ජූලි මාසයේ පමණක් රෝගීන් 25,530ක් වාර්තා වුණා. ඩෙංගු අධිවසංගත තත්වයක් ඇතිවිය හැකි බවට හඳුනාගෙන ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස සංඛ්‍යාව 175ක් බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ. මෙරටට ගෙන්වන ලද වාහන 1025ක් පමණ හම්බන්තොට වරායේ නිදහස් කර ගැනීමට ආනයනකරුවන් කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහෙවා සඳහන් කළේ එම වාහන අතරින් 625ක් මෙරටට ආනයනය කර මාස 6කට ආසන්න බවයි. කිසිදු රේගු වරදක් නොමැතිව නිදහස් කරගෙන නොමැති මෙම වාහන රේගු ආඥාපනතේ 109 වන වගන්තිය ප්‍රකාරව වෙන්දිසි කිරීම හෝ ටෙන්ඩර් කැඳවා අලෙවි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මෙරටට ගෙන්වන ඕනෑම භාණ්ඩයක් මාසයක් තුළ ඊට අදාළ සියලු බදු වර්ග ගෙවා නිදහස් කරගත යුතුයි. එසේ නොකරන වාහන රේගෝ ආඥා පනත යටතේ අලෙවි කර එම මුදල් වලින් රජයට අවශ්‍ය බදු ප්‍රමාණය අයකර ගැනීමට කටයුතු කරන බවයි රේගෝ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මැලේසියානු ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වූ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිසිරකුමාර අද පසුරුවේ දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන් සම්මානයට පාත්‍ර වූයේ මැලේසියානු ජාත්‍යන්තර සිනමා උළෙලක් වන නවවන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී. එහිදී රිවස්ටන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවාට හිමි සම්මානයත් ප්‍රියන්ත සිසිරකුමාර හොඳම සහාය නළුවාට හිමි සම්මානයත් දිනාගනු ලැබුවා. අද පසුරුවේ දිවයිනට පැමිණි ඔවුන් දෙදෙනා පිළිගැනීම සඳහා සිනමා ශිල්පීන් ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. දියකිලීම් වැළැක්වීම සහ ජීවිතාරක්ෂණය සඳහා වූ ජාතික යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා බහුපාර්ශ්වික කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ඊට අදාළව පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එහිදී අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න යෝජනා කළේ කුඩා අවධියේ සිටම සිසුන් තුළ දැනුවත් භාවය සහ සූදානම ඇති කිරීම සඳහා ජාතක පාසල් විෂයමාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය ඇතුළත් කළ යුතු බවයි. වෘත්තීය ජීවිතාරක්ෂක සේවාවන් සඳහා පුහුණු ස්වේච්ඡා බලකයක් ගොඩනැගීමට ක්‍රමවත් පුහුණු වැඩසටහන් ඔස්සේ තරුණ තරුණයන් සක්‍රියව දායක කර ගැනීමටද ඔහු යෝජනා කළා. මේ අතර කලබාන වැද්දාකල ගඟෙහි දිය නෑමට ගිය දරුවෙකු දියගිලීමේ ගොස් තිබෙනවා. මේ ගොස් ඇත්තේ 16 හැවිරිදී වැද්දාකල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. ඉරානයට ප්‍රහාර එල්ල නොකරන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට හමුදාවට නියෝග කර තිබෙනවා. ඒ සති දෙකකට ආසන්න කාලයක් සඳහායි. ඇමරිකානු ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පසුගිය 13 වනදා සිට දෙපාර්ශ්වය අතර පවතින දෛනික ප්‍රහාර හමුවෙයි. රාජතාන්ත්‍රික කටයුතු සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම මෙම නියෝගයේ අරමුණ වනවා. සුපර් එල්නිනෝ සංසිද්ධිය හේතුවෙන් ජලහිඟයක් සහ දැඩි උණුසුම් කාල ගුණයක් ඇතිවිය හැකි බවට මැලේසියානු දේශගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබෙනවා. මැලේසියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පුරෝකථනය කර ඇති ලබන ඔක්තෝබර් සිට 2027 ජනවාරි අතර කාලයේදී සුපර් එල්නිනෝ තත්ත්වයක් ඇතිවිය හැකි බවයි. එම කාලය ඊසාන දිග මෝසම් සමය සමග සමපාතුවද සාමාන්‍යයට වඩා වර්ෂාපතනය 10% සිට 20% දක්වා අඩුවිය හැකි බව පෙන්වා දෙනවා. ඔවුන් අනතුරු අඟවා ඇති ජලාශවලට ප්‍රමාණවත් ලෙස ජලය එකතු නොවීම හේතුවෙන් මෝසම් සමය අවසන් වූ පසු ජලහිඟයක් ඇතිවීමේ අවධානම ඉහළ යා හැකි බවයි. ඉන්දියාව අන්තර්ජාතික පන්දුවර 20 ශ්‍රේණිගත කිරීම් වල යලි පෙරමුණගෙන සිටිනවා. ඒ ප්‍රසාද ලකුණු 268ක් ලබා ගනිමින් එංගලන්තය දෙවන ස්ථානයට පත්ව ඇති අතර ඔවුන් ලබා සිටින ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 260ක්. ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, පාකිස්තානය සහ බටහිර ඉන්දිය කොතව යන කණ්ඩායම් 3, 4, 5, 6 සහ 7 වන ස්ථානවල පසුවනවා. බංගලාදේශ 8 වන ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාවට හිමිවැත්තේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වල 9 වන ස්ථානයයි. යලි සිරස්තල දෙවෙනුවර පෙරහරින් කාවඩි ඉවත් කිරීමට නිර්දේශ. බෙල්ලන්විල වැඩි තැබීමේ සැකකරුවන්ට රැඳවුම් නියෝග. පාසල් විෂයමාලාවට ජල ආරක්ෂණ අධ්‍යාපනය ඇතුළත් කිරීමට යෝජනාවක්. ට්‍රම්ප්කින් හමුදාවට නියෝග. ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වල ඉන්දියාව යලි පෙරමුණට. සියත සමස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදැස්සන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: Katy Perry කියන්නේ party songs වලින් ලෝකෙම නටවපු pop queen කෙනෙක්.
2: මේ පාර රිලීස් වෙන්න තියෙන එයාගේ අලුත්ම ඇල්බම් එකේ වැඩිම කතාබහට ලක් වෙන්නේ beat එකවත් dance track එකවත් නෙවෙයි. එයාගේ personal life එක.
1: Katy Perry ගේ එන තියෙන 8 වෙනි ස්ටුඩියෝ ඇල්බම් එක එයාගේ personal life එකෙන් inspire වෙලා ලියලා තියෙනවා කියලා තමයි අපිට ආරංචි වුනේ.
2: එයා මෑතකදී කියලා තිබුණේ අමාරු කාලයක් පහු කරලා ආපු හැඟීම් තමයි අලුත් මියුසික් වලට එයාට ලොකු උදව්වක් වුණේ කියලා.
1: ඉතින් මේ පාර පෙරී රිලීස් කරන ඇල්බම් එක එයාගේ ලයිෆ් එක ගැන ලියපු ඩයරි එකක් කියලා තමයි අපිට හිතෙන්නේ.
0: Talk of the Town.

0: දෙදහස් විසි පවසර එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වාක්. පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ. මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
1: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
0: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොටම මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ. ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.

0: නුන්න සුදු කොච්චි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: ගොඩක් කදරේ
3: බිස්නස් වැඩවලට ට්‍රක් හොයලම ඇති වෙලාද? ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් තියෙනවා. අඩි 7 ඉඳන් 16 මාරණකම් ඔයාගේ බිස්නස් එකට ගැළපෙන ට්‍රක් එකක් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. goods insurance සහ live tracking තියෙන නිසා තවත් පහසුයි. ඕනම දෙයක් ඕනම තැනකට මූව් කරන්න පික් මී ට්‍රක් බුක් කරන්න.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකේ ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
6: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
7: ගිහින්
6: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
7: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම ඇති.
6: ගොඩේ
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: දැන් වෙලාව රාත්‍රී 7යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රිවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රිවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 ICIC යමතන්න. වසර 23ක නොබිඳුනු විශ්වාසය.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
2: දවසෙන් සුමානෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
3: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා අනිත් පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: විපක්ෂයේගෙන සමහර විශ්වාසවන් එන්නේ නැහැ.
5: අධිකරණයේ ස්වාධීනත්ව විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා ඒකට විරුද්ධව කටයුතු කරනවා.
6: අපි 75ක් කරපේකට හරි මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
8: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
9: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
12: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
13: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
14: Global University Partners කතා කරන්න 0718 492 492 0718 132 77
15: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 232 444. සීතා හදවත් දිනු හිතවත්කම.
16: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: Anuna da sudu kontigena e Disney.
1: Danin Anna. Sadiye dawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. අදම අමතන්න 13:19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
10: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
11: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
6: මොකද මේ වගේ කියන්නේ?
10: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: සාස් ලංකාවට වෙලා කොමතන්නේ මාව හොයාගත්තේ.
7: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: ඉනවෙන්න මෙන්න වෙලාව.
2: ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
9: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: The Palace ගම් පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
13: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වකි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
17: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන් ගේ
19: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of වැඩකාරයා. david pierce motor company private limited with

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටික ලංකා ටයිල්ස්. කුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි. කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන Bajaj Vigo Electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550.
4: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 0115880400 LO LC රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන.
5: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද? affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා. ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න.
6: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා.
7: shop එක හොර කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ.
8: ගන් අතරට සුරසුරුමෙට දැන් මම බය නැහැ.
9: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය Sri Lanka Insurance General Business Club.
10: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
11: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
12: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
11: සුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
13: කැපුව නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ඒ මැදට ඩබල් දාලා කන් ඇබ දෙකකුත් ගහලා.
14: ඈරාලහමි?
13: ඇහුන් නැද්ද මං කියපුවා?
14: නෑ නෑ අහන් හිටියේ.
13: මොනවද අහන් හිටියේ?
14: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
13: හෑ?
14: ඔහුරාලහමි one and only සින්දු සියත.
15: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
16: අනුග්‍රහය.
17: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
18: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
19: සියත සතියන්ත

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය. ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
0: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: ඔබ වැන්දෙව්වා. අද ඒ අය ඉහළ තනතුරු දරනවා.
6: දවසෙන් සුමානෙන් මාසෙන් ඒවා කරන්න බෑ.
7: ගිලෙන නව්වලා මීයෝ ඉන්නේ නෑ. ගිලෙනවා දැනගත්තම මීයා වයින්වා හරි පැත්ත.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
8: විපක්ෂයේගෙන සමහර විශ්වාසවන් එන්නේ නෑ.
9: අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න යනවා නම් අපි සියලු පක්ෂික කවිලා ඉවුරු වෘද කටයුතු කරනවා.
10: අපි 75ක් කරපේ එකක් හරි, මේ දෙකක් දැන් හරි.
0: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති, සත්‍ය සියතට.
11: බිග් බිග් දිනුමයි, බොන්නන්සා.
12: සතිපතා ස්කූටර්, දිනපතා ස්මාර්ට්ෆෝන්, බිග් රේසර් හෝ බිග් ලයිටර්වල ඇති එස්කෝඩ් ඩංකියර්. 23:43ට දැන්ම SMS කර, දවටනේ ළඟ තබා ගන්න.

0: දෙදහස් විසි පවසේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: ඒ මිස් මේක කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් මේක ළඟා කරගත්ත අභ්‍යවකාශයට
2: ගිහිල්ලා
1: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
2: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම ඇති.
3: ගොඩේ
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: සියත සති

0: දැන් වෙලාව රාත්‍රී 8යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ඇසට්ලයින් ෆිනන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට්ලයින් ෆිනන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.

0: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සමපොලියක් කල්පි ස්ථාවර තැන්පතු ට්‍රේඩින්ග් A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොකා කෝලා ඉතිරි රුපියල් 150යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 350යි කොත්මලේ චීස් වෙජස් ඉතිරි රුපියල් 135යි ප්‍රීමා කොත්තුමේ චිකන් රසති පහේ පැක් එක රුපියල් 240යි කාගිල්ස් ෆුඩ් සිටි.
0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9.1 වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
0: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: සියත සතියන්තයා.

CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.

0: සිය දපත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රන් ගණතෙන් කරන ඔබේ ජල විදුලි දුරකතන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 01117388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දලා පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
5: ගිහිල්ලා
4: නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
5: නැහැ. දැන් මොඩ කතාවක් කිව්වම නැති.
6: ගොඩේ
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: වෙලාව රාත්‍රී 9:00යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: brand new උනත් registered උනත් 3 wheel එකක් ගන්නව නම් asset line finance තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න asset line finance 011147 ICICI අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

හිතයම සතු එකම සුවේ කීසර පහරක වෙලෙනු පෙනේ ජීවිතයම සතු එකම සුවේ කීසර පහරක වෙලෙනු පෙනේ.

මා නැත අන් සතු සිත් විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන් සතු සිත් විඳලා

0: Anna, da su tu kotigena e Disney.
1: Denen Anna. Sati tavasla havas dekata.
2: Sieta hot and spicy with sudu kochi.
1: Goda kadare.
3: Gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ෂේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 7 1 7
6: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
14: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
15: ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව.
16: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: ඔකිනාවෙන්න මෙන්න වෙලාව.
1: ජපානය ඔකිනාවල කියනන්නේ වයිසකම මිනිස්සුන්න අවස හය හත වෙද්දි වැඩටික ලස්සන ඩිවරගල් ලෙ රෙස්ට් කරන රෙස්ට්
2: රෙස්ටින්
1: රෙස්ටින් වගේ අවත් ඉවරයි.
3: මටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
9: සුබ දවසක්.
2: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: The Palace Gampaha. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
12: නිවසට අවශ්‍ය හැම දේම 60%ක් දක්වා ඩිස්කවුන්ට් එක හොඳම බ්‍රෑන්ඩ්ස් වලින් අරගන්න. ජූලි 31 දක්වා පමණයි. Single Big Bonanza Mid-Year Shopping Festival.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
17: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන් electronic fuel injection තාක්ෂණය සමගින් platina 100 head of weather car. David Pierce Motor Company Private Limited.

0: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණය පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
1: ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමෝ. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011147550.
3: රන්පෞමකට ඉහළ අප්‍රිකාරමත් අමතන 011580400 එල්ලෝ එල්සී රන්සවි රන්නය සේවාව පරිස්සමට තියෙන රත්තරන් අදිස්සියට තියෙන තැන
4: ඩිලිවරි පරක් වෙලා ඕඩර්ස් මිස් වෙනවද affordable cost එකකට ඉක්මනට packages යවන්නත් ගෙන්න ගන්නත් pick me flash තියෙනවා ඔයාගේ business එකත් express කරන්න pick me flash කරන්න
5: මම මගේ මුළු business එකටම SLIC business club රක්ෂණයක් දැම්මා
6: shop එක හරු කැඩුවත් දැන් ප්‍රශ්නයක් නැහැ
7: ගංගාතරට සුරසිරුංගට දැන් මම බය නැහැ
8: එක රක්ෂණයකින් business එක රක්ෂණය කරලා දියුණුත් කරන රක්ෂණය ශ්‍රී ලංකා insurance general business club

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය විතර ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් Life පියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
3: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
4: ඒ මිස් බේකර් කියන වැඳිරියට තව වඳුරෙක්ව කසාද බන්දල පවා දුන්නා. ඒ තරම් ඉහළ ජනප්‍රියත්වයක් මිස් බේකර් ළඟා කරගත්ත අභ්‍යවකාශයට
5: ගිහිල්ලා
4: බලන්න නේද? දැන් ඔයාලට එහෙම ජනප්‍රිය වෙන්න අභ්‍යවකාශයට එහෙම යන්න ඕනේ
5: නැහැ. දැන් මොඩ කතාවක් කියවම ඇති.
6: ගොඩේ
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
8: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත පොකට් මනී.

0: දැන් වෙලාව රාත්‍රී 10යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. helmet එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන 011147100.

0: වෙලාව රාත්‍රී 11යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් 3 wheel එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. 3 wheel පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4 700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: තයිලන්ත් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදිලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: නැනුන රසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නම විලි
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
6: රාජ්‍යරුව ගොබ්බයා
7: එයි කට ගොබ්බයතෝ ගොබ්බයා කිව්වේ
3: නිලබල කරේති ඔලමුල පුරේ
5: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්? ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඈරාලා හමි?
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඕරාලා හමි, one and only සින්දු සියත.
3: සතියේ දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.
5: දැනෙන්න අඳින්න රිසිසේ. සලුතිලි සිල්ලාරේ මුචාත්තාරේ
4: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 0111 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන. 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වුණ දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් දියකමින් මවකමින්
1: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
2: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
0: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය. තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙම එහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
3: දැන්ම දනවගේ 9යි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි.

0: 92.2 92.4
1: සියත දිවයිනපුරා.

சதகம் சேத භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන ඡන්ද පිරිතේ ආනුභාවයෙන්

සුරු සැනක් වුවද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයෙන්ටද අමනුෂ්‍යයෙන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

බුදුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ස්වභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

තැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන් නිහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නාලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මගතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

0: Ciata Pocket Money.
1: Good morning. උදේ 5යි විනාඩි 25යි දැන් වෙලාව.
2: Good morning Nishan. අලුත් සතියක් පටන් අරගෙන නේද?
1: අලුත් සතියක්, අලුත් ආරම්භයක්. දන්නවද මාෂි? අපේ එක තීරණයක් ඇති අපේ මුළු ජීවිතෙම වෙනස් කරන්න. ඔයා දෙයක් දිනන්න උත්සාහ කළොත් තමයි ඔයාට එක්ක ඒ දේ දිනන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඒ දේ දිනන්න තව වතාවක් උත්සාහ කරන්න ඕන කියලා අවස්ථාවක් ලැබෙන්නේ. හැබැයි ඔයා කිසිම දෙයකට උත්සාහ කරේ නැත්නම් හැමදාම ඔයාට අයිති වෙන්නේ පරාජය. ඒ නිසා දෙපාරක් හිතන්න එපා. ජයග්‍රහණය කරන්න ඕන නම් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්නම ඕනේ.
2: ඉතින් ඔන්න දිනන දවසක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. දිනන දවසේ පොකට් මනි දිනන්න අපිට මැසේජ් එකක් එවන්න 0714 151 151 අපේ වට්ස්ඇප් නම්බර් එක. නම ගම විස්තර ටික එවන්න. 6 වසරේ ඉඳලා 11 වසරට වෙනකන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලා. ඒ විතරක් නෙවෙයි අම්මලාටත් ඒ අවස්ථාව ඒ විදිහටම තියෙනවා. එවන්න අපිට මැසේජ් එකක්.
1: එහෙනම් පොකට් මනි හතත් දිනන්න පොඩ්ඩෝ 4 දිනක් වගේම අම්මා කෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා. උදේ 7 වෙනකන් සියතහන් මනිෂාන්
2: මමාෂි.